0: හරි ප්‍රවීන්, මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අවසාන ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය ආරම්භ වෙන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී. ලංකාවේ සමස්ත දුම්රිය ස්ථාන සහ නැවතුම් පොළවල් 360ක් විතර තියෙනවා. අපේ ප්‍රශ්නේ, ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය මොකක්ද? 1. ඉදල්ගස්සින්න, 2. පට්ටිපොළ.
1: අතේ තිබ්බ රුපියල් 500ක් බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දීලා 500 ඔන්න රුපියල් 2500ක් කරගන්න ප්‍රවීන්ට පුළුවන් වුණා. ප්‍රවීන් රුපියල් 2500ක් වා දිනා ගන්නවා.
0: ප්‍රවීන් දැන් 5:45 ඉස්කෝලේ යන ලෑස්ති වෙලා ඉන්නේ නේද?
2: ආ.
0: උදේම යනවා නේද? ඉස්කෝලේ දුරයිද?
2: ටිකක් දුරයි.
0: හරි, එහෙනම් යාළුවන්ටත් කියන්න ඕන. ජය වේවා.
2: හරි. Thank you.
3: Yeah, the park.

0: ගෝරිල්ල කියන්නේ ලොකු කලබලයක් නැති සත්තු ජාතියක් ලෝකෙට පෙන්නුවේ ඩේවිඩ් ඇටන්බරෝ. අන්න එකයි වැඩි. අපිට උනත් පුළුවන් ලෝකෙට යම් දෙයක්
1: ලා මකලෝ සහ

0: උදේ 5 විනාඩි 50යි වෙලාව. මතක් කරන්න විශේෂ පණිවිඩයක් තියෙනවානේ මාෂි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් කියන්නේ පොකට් මනිත් එක හැමදාම අපිත් එක්ක සේදත් එක්ක හැමදාම බොහොම ආදරෙන් නැඳිලා ඉන්න ආයතනය. දැන් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ අලුත්ම පණිවිඩයක් ගැන අපි මේ දවස්වල මතක් කරගෙන යනවා. ඒ ගැන කතා කරනකොට විශේෂයෙන්ම අනාගතය ගැන හිතන කෙනෙක්, ඒ කියන්නේ තමන්ගේ අනාගතය හරි තමන්ගේ පවුලේ අයගේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන් අලුත් නිවසක් හදාගන්නවද, කොහොමද සල්ලි ටිකක් මේකට ඉතුරු කරගන්නේ, ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕන හැබැයි ඒකට හොඳම තැනක් හොයාගන්න ඕනේ. දැන් හොය ඉන්න දෙයක් නැහැ. අපි වහගෙන ඉන්නවා නම් ඔයාට පුළුවන් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ගිණුමක මුදල් ආයෝජනය කරන්න. මොකද හොඳම හොඳ වටිනාකමක් තියෙනවා, ඒ වගේම වගකීමක් විශ්වාසයක් එක්ක මේ හැමදේම ඔයාට ලබා දෙනවා සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතන. අපි පොලියගෙන මතක් කරොත් එහෙම මාෂි වාර්ෂිකව 10.5% පොලියක් ලබා දෙනවා. ඒ වගේම වසර දෙකක් කල් පිරෙනකොට 11.5% වෙනවා. මේක වසර 3-4 ඔහොම යනකොට පොලිය අනුපාතය වැඩි වෙනවා ටිකෙන් ටික. ඉතින් හිතන්න අවුරුදු 10ක් විතර ඔයා එකතු කරපු මුදල මේ විදිහට ස්ථාවර තැන්පතුවක් ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තිබ්බොත් වගකීම විශ්වාසය වගේම හොඳ පොලියකුත් එක්ක ඔයාගේ හිතේ තියෙන ටාගට් එකට යන්න නිවසක් හදාගන්න වෙන්න පුළුවන්, ගෙදර වෙන මොකක් හරි වැඩක්, එහෙම නැත්නම් වෙඩින් එකක් වගේ තමන්ගේ දරුවගේ වෙඩින් එකක් ලස්සන ගන්න හිතාගෙන ඉන්නවා. හැබැයි සල්ලි ටිකක් ඉතුරු කරගන්න ඕනේ. මේ හැම දෙයකටම පොලියත් එක්ක ඔන්න වටින මුදලක් ඔයාගේ අතර ගන්න පුළුවන්කම තියෙනවා. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ගිණුමකට ඔයා මුදල් ආයෝජනය කළොත් ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.
1: ඒ වගේම අපිත් එක්ක තරඟකාරයෙක් ලෑස්ති වෙලා ඉන්නව අද දවසේ තරඟ කරන්න. තිනුගී, ගුඩ් මෝර්නින්. හරි තිනුගී, අපි ලෑස්ති වෙලා ඉන්නේ ඔයාට පොකට් මනි දෙන්න. අපි ප්‍රශ්න හතරක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාට පුළුවන් ප්‍රශ්න හතරට උත්තර දීලා රුපියල් 5000ක් වින් කරන්න. එහෙනම් අපි යමු අපේ පළවෙනි ප්‍රශ්නෙට.
0: තිනුගී, පළවෙනි ප්‍රශ්නේ ඔයාට හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. වචනවල පේන මතුපිටාර්ථය ඉක්මවා වෙනත් විශේෂිත ගැඹුරු අදහසක් ගෙන දෙන කෙටි වාක්‍ය තමයි අපි ඉඟිබැකි කියලා කියන්නේ. සිංහලවලදී ඉඟිබැකි ගැන අපි ගොඩක් ඉගෙන ගන්නවානේ. අපේ ප්‍රශ්නේ, බලල මල්ලෙන් එළියට පැන්නා මෙම ඉඟිබැකිය භාවිත වන අවස්ථාව මේ අතරින් මොකද්ද? 1. අනපේක්ෂිත ගැටලුවකට මුහුණ දීම. 2. සැඟවීමට උත්සාහගත් දෙයක් එළිදරව් වීම.
1: තිනුගේ උත්තරේ හරි, සැඟවීමට උත්සාහගත් දෙයක් එහෙලිදරව් වීම තමයි හරි උත්තරේ. හරි, එහෙනම් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: ඔන දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ තිනුගේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. ලංකාවේ පැරණි සිතුවම් කලාව ප්‍රධාන යුගයන් තුනකට වෙන් කරලා තියෙනවා. අපි ඉතිහාසයේදී ඉගෙන ගන්නවා. අපේ ප්‍රශ්නේ, ශ්‍රී ලංකාවේ ඇති පැරණිම සිතුවම් තියෙන විශාලම ලෙන් විහාරය මොකක්ද? 1. දඹුලු රජමහා විහාරය. 2. මාතලේ අනු විහාරය.
1: දඹුලු රජමහා විහාරය තමයි ලංකාවේ පැරණිම සිතුවම් තියෙන විශාලම ලෙන් විහාරය. හරි, දැන් තව ප්‍රශ්න දෙකයි තියෙන, උත්තර දෙන්න අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ තිනුකී විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. පත්‍ර තලය සම්පූර්ණයෙන්ම කුඩා පත්‍රිකාවලට බෙදලා තියෙන පත්‍ර සංයුක්ත පත්‍ර. අපේ ප්‍රශ්නේ, මේ අතරින් සංයුක්ත පත්‍ර ඇති ශාකයක් වන්නේ 1. කොහොඹ, 2. කොස්.
1: ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහන ප්‍රශ්න තුනටම ඔන්න උත්තර දීලා රුපියල් 1000ක් තිනුගේ ඔය අතට අරන් තියෙන්නේ. දැන් ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. යනවද බෝනස් ප්‍රශ්නෙට? ඔව්.
0: හරි තිනුගේ, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. ලංකාවේ පාර්ලිමේන්තුව තුල තමයි රටේ නීති සම්පාදනය කරන්නේ. ජනතාව විසින් ඡන්දෙන් තෝරපු නියෝජිතයන් පිරිසක් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. අපේ ප්‍රශ්නේ, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයන් ගණන කීයද? 1. 198යි. 2. 225යි.
1: තිනුගේ රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්නවා. ප්‍රශ්න හතරයි අපි ඇහුවේ. ප්‍රශ්න හතරටම හොඳට ඔයා උත්තර දුන්නා. දැන් අතේ තියෙන රුපියල් 5000ක්.
0: තිනුගේ ඉස්කෝලේ යන ලැස්සලා දින්නේ. හරි, කීයට දෙන්නේ? යන ගමන්ද? හරි, එහෙනම් පරිස්සමින් යන්න ඕනේ. යාළුවන්ටත් කියන්න ඕනේ අපිට මැසේජ් එකක් දාන්න කියලා. අපේ නම්බර් එක දෙන්න ඕනේ. හරිද? ජය වේවා.
1: තිනුගේ විදිහට පොකට් මනී දිනාගත්තේ. අපි ආයමත් සරයක් නම්බර් එක මතක් කරන්නම්. 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක. එවන්න මැසේජ් එකක් අපි ලෑස්ති පොකට් මනී දෙන්න.
2: දැනුමින් පොකට් මනී දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
3: සියත පොකට් මනී. අනුග්‍රහය
4: ආදිමාන්සින් ඔබ උපයගත් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සේතහන්ගින දැන් වෙලාව දැස්සන හයයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: බටකොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11 දෙනෙක් මරුට දැඩියල් නිනෝ අවදානමක් පුද්ගලික බස් සංගම් අද ගමනාගමන කොමිසමට කුවේටි ප්‍රහාර වලින් ශ්‍රී ලාංකිකයන් 3 දෙනෙකුට තුවාල
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: Money. උදේ 6 විනාඩි 7යි වෙලාව. නුවර ඉඳන් යෂෙන් කතා කරනවා. Good morning යෂෙන්.
1: Good morning.
0: යෂෙන් අපි තව ටිකක් සද්දෙන් කතා කරමු. යෂෙන් ලෑස්ති නේද?
1: ඔව් ලෑස්ති.
2: හරි යෂෙන් අපි ප්‍රශ්න හතරටම උත්තර දෙමු එහෙනම්. රුපියල් 5000ක් අපි අතේ තියෙනවා. අපේ අතේ තියෙන රුපියල් 5000 ඔයාගේ අතට ගන්න නම් හොඳට කල්පනා කරලා හරි උත්තර දෙන්න ඕනේ. ඒ වගේම අපි ඔයාලට තප්පර 5ක් දෙනවා එක ප්‍රශ්නකට උත්තර තෝරන්න. එතකොට උත්තර දෙකක් දෙනවා. මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: හරි යෂෙන් ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝල විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ලෝකෙ මහද්වීප හතක් තියෙනවා. හතෙන් එකක් තමයි යුරෝපා මහද්වීපය. ජනගහණය අතින් දෙවෙනි ස්ථානයේ තමයි තියෙන්නේ. අපේ ප්‍රශ්නේ යුරෝපා මහද්වීපයට අයත් රටක් වන්නේ 1 චීනය 2 ප්‍රංශය.
2: යෂෙන්ගේ උත්තරේ හරි. එතකොට චීනය අයිති වෙන්නේ ආසියා මහද්වීපයට. දැන් යමු අපි දෙවෙනි ප්‍රශ්නෙට.
0: යෂෙන් දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. මිනිස් සිරුරෙන් 50ක් 60ක් විතර තියෙන්නේ ජලය. අපිරිසිදු ජලය පානය කිරීමෙන් අපිට විවිධ ලෙඩ රෝගات ඇති වෙන්න පුළුවන්. අපේ ප්‍රශ්නේ බීමට ගන්නා ජලය පිරිසිදු කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මොකක්ද? 1 ක්ලෝරින් 2 පිනොප්තලින්.
1: ක්ලෝරින්.
2: ඒ ගැන නම් හොඳට දන්නවා වගේ යෂෙන් ඉක්මනින්ම උත්තර දුන්නා. රුපියල් 500ක් දැන් පොකට් මනි අතේ තියෙනවා. යෂෙන් තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ අපි අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හරි යෂෙන් තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසය සබ්ජෙක්ට් එකෙන්. රුවන්වැලි සෑය ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටලා තියෙන ලෝකේ විශාලතම ස්තූපයන්ගෙන් එකක්. අපේ ප්‍රශ්නේ රුවන්වැලි සෑය අලංකාර කිරීමට රෝමෙන් පබලු ගෙන්වාගත් රජතුමා කවුද? 1 මහසෙන් රජතුමා, 2 බාතිකාභය රජතුමා.
2: බාතිකාභය රජතුමා තමයි හරි උත්තරේ. යෂෙන් ඔන්න දැන් ප්‍රශ්න තුනකට උත්තර දීලා රුපියල් 1000ක් පොකට් මනි අතට අරගෙන තියෙන්නේ. දැන් යෂෙන්ට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යනවද?
1: ඔව් යනවා.
0: හරි යෂෙන් මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අන්තිම ප්‍රශ්නේ. ලෝකෙ මුලින්ම පොත් අච්චු කැසීමේ යාන්ත්‍රික මුද්‍රණ යන්ත්‍රය 1840 ජර්මනියේදී තමයි නිෂ්පාදනය කළේ. පොත් 100 ගණනක් මුද්‍රණය කරන්න ඉන හැකියාව හම්බුණා. අපේ ප්‍රශ්නේ පොත් මුද්‍රණය සඳහා මුද්‍රණ යන්ත්‍රය සොයාගත්තේ කවුද? 1 ලියනාඩෝ ඩාවින්චි, 2 ජොහන්නස් ගුටෙන්බර්ග්.
2: ප්‍රශ්න හතරටම හරි උත්තර තෝරලා යෂෙන් ඔන්න රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා. යෂෙන් සාමාන්‍ය දවසට කොච්චර වෙලා පාඩම් කරනවද?
0: කොච්චර වෙලාවක් පාඩම් කරනවද දවසට?
1: පැය දෙකක් වගේ පාඩම්
0: කරනවා. තව වැඩියෙන් පාඩම් කරන්න ඕනේ. හරි ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් කියන්න ඕනේ. ජය වේවා.
1: හරි ජය වේවා.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
4: සියප පොකට් මනි අනුග්‍රහය
5: ආදිමන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
6: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ෂේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව. හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 0.711 327

0: Siapa Pocket Money? උදේ 6:22 වෙලාව අද දවසේ අපේ අවසාන තරගකරුවා තමයි දැන් කතා කරන්න හදන්නේ පානදුරෙන් සෙනෙත්. Good morning සෙනෙත්.
1: Good morning.
0: සෙනෙත් අපි තව ටිකක් සද්දෙන් කතා කරමු ලෑස්තිනේ තරම් කරන්න.
2: හරි සෙනෙත් රුපියල් 5000ක් තියෙනවා 5000 දිනා ගන්න ප්‍රශ්න හතරට උත්තර දෙන්න ඕන. අපි එහෙනම් යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: සෙනෙත් පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ පුරවැසියා අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකකින්. ඕනම ආගමක් අදහන බැතිමතෙක්ට තමන්ගේ ආගමට අදාළ පූජනීය ස්ථානයක් තියෙනවා. මුස්ලිම් ජාතිකයන්ගේ ආගමික ස්ථානයක් තමයි මක්කම කියන්නේ. අපේ ප්‍රශ්නේ මක්කම ශුද්ධ භූමිය පිහිටා ඇත්තේ කොහෙද? 1. ඉන්දියාවේ 2. සවුදි අරාබියේ.
2: සෙනෙත්ගෙන් අපිට හරි උත්තරේ හම්බුණා. මක්කම වන්දනා සමයේ සමරන්න තමයි හජ් උත්සවය පවත්වන්නේ. හරි එහෙනම් අපි යමු දෙවනි ප්‍රශ්නෙට.
0: දෙවනි ප්‍රශ්නේ හම්බෙන්නේ සෞඛ්‍ය සබ්ජෙක්ට් එකකින්. ලෝක ජනප්‍රියම ක්‍රීඩාවක් තමයි පාපන්දු ක්‍රීඩාව. කණ්ඩායම් දෙකක් අතර පවතින තරගයක් තමයි මේ පාපන්දු කියන්නේ. අපේ ප්‍රශ්නේ පාපන්දු ක්‍රීඩාවට ක්‍රීඩකයන් කීයක් ඉන්නවද? 1. 15යි 2. 10යි.
1: 15.
2: පාපන්දු ක්‍රීඩාවේ ක්‍රීඩකයන් 15ක් ඉන්නවා. එතකොට 11 දිනක් තමයි තරඟ කරන්නේ. එතකොට එක් අයෙක් දැල් රකින්න. හරි එහෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සෙනෙත් සෞඛ්‍ය සබ්ජෙක්ට් එකකින්. සිංහල සබ්ජෙක්ට් එකකින්. සිංහල සාහිත්‍යයේ විශේෂ කාව්‍ය ප්‍රභේද තමයි සංදේශ කාව්‍ය. හංස සංදේශය, ගිරා සංදේශය මේ විදිහට තියෙනවනේ ගොඩක්. අපේ ප්‍රශ්නේ ලංකාවේ පැරණිතම සංදේශ කාව්‍ය මොකක්ද? 1. මයුර සංදේශය 2. සැලලිහිණි සංදේශය.
2: සෙනෙත් ප්‍රශ්න තුනකට ඔන්න හරි උත්තර දීලා රුපියල් 1000ක් පොකට් මනි මේ වෙද්දි දිනාගෙන තියෙන්නේ. දැන් සෙනෙත්ට පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
1: හා.
2: හැබැයි බෝනස් ප්‍රශ්නට උත්තර දෙන්න බැරි වුණොත් අතේ තියෙන 1000 500ක් වෙනකන් අඩු වෙනවා.
0: හරි සනේෂ්, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අවසාන ප්‍රශ්නේ. රටක ඕනම විශේෂ අවස්ථාවකදී ජාතික ගීය ගායනා කරනවානේ. අපේ රටේ ජාතික ගීය රචනා කරලා තියෙන්නේ ආනන්ද සමරකෝන් මහත්මයා. අපේ ප්‍රශ්නේ ලෝකේ දිගම ජාතික ගීය සහිත රට මොකක්ද? 1. ග්‍රීසිය 2. ජපානය.
2: ලෝකයේ දිගම ජාතික ගීය සහිත රට තමයි ග්‍රීසිය. ලෝකයේ කෙටිම ජාතික ගීය තියෙන ජපානය. අතේ තිබ්බ රුපියල් 1000ක් 500ක් වෙනකන් අඩු වුණා. කමන්නේ ආයෙම දවසක අපි try කරමු හොඳද?
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 98 2 98 4ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි.
4: අනුග්‍රහය ආදිමන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: උදේ 6:26 වෙලාව. දැන් අපි වහගෙන ඉන්නවා නම් කල්පනා කරලා බලන්න ඔයාගේ අනාගතය සුරක්ෂිතයිද? ඒ කියන්නේ අනාගතයේ තියෙන හැම දෙයකටම ඔයා මේ වෙනකොට ලෑස්ති වෙලා තින්නේ. සල්ලි අතින් අපි ගමුකෝ, සල්ලි තියෙනවා දාත. ඒ කියන්නේ ගයක් හදන්න හිතාගෙන ඉන්නවා නම් මගේ දරුවට තාම චූටි. හැබැයි මම හදලා දෙන්න ඕනේ කවදා හරි දවසක ගයක්. ඒ වෙනුවෙන් පොඩි හරි මුදලක් මේ වෙනකොට එකතු කරලා තියෙනවද? එහෙම නැත්නම් වාහනයක් අරන් දෙන්න ඕනේ. හොඳ වෙඩින් එකක් ගන්න ඕනේ. මේ දේවල් වලට මුදලක් එකතු කරලා තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. එහෙම නැත්නම් ඔයා කල්පනා කර කර විතරක් හිටියොත් හරියන්නේ නැහැ. ඔයාගේ අතේ තියෙන මුදල වියදම් වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න තැනක්, ස්ථාවර තැන්පතුවක් ආයෝජනය කරන්න තැනක් තාම හොය හොය ඉන්නවා වෙන්න පුළුවන්. යාළුවෝගෙන් අහනවා කොතනද හොඳ, මචං ඔයා කොහෙද දාලා තියෙන්නේ. අන්න එහෙම අහනවනේ ගොඩක් දෙමාපියෝ. හැබැයි එහෙම අහහා ඉන්න ඕනේ නැහැ. හොඳම තැන තමයි දැන් මතක් කරන්නේ, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුවකට ඔයාට ආයෝජනය කරන්න පුළුවන්කම තියෙනවා. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම හොඳ පොලියක් ඔයාට දෙන්න ලෑස්තිලා ඉන්නවා. අපි පොඩි එකෙන් ඉස්සලා මතක් කරා, වාර්ෂිකව 10.5 වසරකට විතරක්, මේක වසර 2-3 වෙනකොට පොලි අනුපාතය වැඩි වෙනවා. ෆික්ස් ඩිපොසිට් එක කියන්නේ සෑහෙන කාලයක් අපි මුදලක් එකතු කරලා තියෙනවා එතන. ඉතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඊටත් වැඩි හොඳ පොලියක් ගන්න පුළුවන්කම තියෙනවා. ගන්න කෝල් එකක් 13:19 අනාගතයේ වෙනුවෙන් කරන ආයෝජනය විශ්වාසවන්තම තැනක කරන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔයා වෙනුවෙන් ඉන්නේ.

0: සුවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බටකොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11 දෙනෙකු මරුට. ශ්‍රී ලංකාවට එල්නිනෝ අවදානමක්. පුද්ගලික බස් සංගම් අද ගමනාගමන කොමිසමට. ඊශ්‍රායලෙන් ලෙබනනයට තවදුරටත් ප්‍රහාර. පළමු එක්දින තරගෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්.
0: දේශීය සියත. Local news on සියත.
1: මිල්ලනිය බටකොඩ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නෙන් මියගිය කනන 11ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවල ලබා සිටින 7 දෙනෙකු මෙවන විට ප්‍රතිකාර ලබන්නේ හොරණ මූලික රෝහලේ. 3 දෙනෙකු තවදුරටත් අතුරුදන්. මුදාගත් 51 දෙනෙකු මෙවන විට බටපොළ පාසලේ රඳවා සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇත්තේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව විසින්. වැඩිහිටි නිවාසයේ ගින්න හටගෙන තිබුණේ ඊයේ පසුරුවේදී. එය පාලනය සඳහා කළුතර සහ හොරණ නගර සභාවන්හි ගිනි නිවීමේ රථ කැඳවා තිබුණා. ඒ රාත්‍රිය වන විට ගින්න පාලනය කර තිබුණේ දැඩි පරිශ්‍රමයකින් පසුවයි. මෙම වැඩිහිටි නිවාසයේ රැඳී සිටි ඇත්තේ විශේෂ අවශ්‍යතා සහිත පිරිස් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලස් සඳහන් කළේ. ගින්නට හේතුව අනාවරණ කර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් මගින් විමර්ශන ක්‍රියාත්මකයි. කුවේටියේ ප්‍රධාන ගුවන්තොටුපළ වෙත එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් ශ්‍රී ලංකිකයින් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කුවේටියේ ශ්‍රී ලංකා තානාපති ලක්ෂිත රත්නායක පැවසුවේ ශ්‍රී ලංකිකයින් 3 දෙනා සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි. ඔවුන් 3 දෙනාගේ තත්ත්වය විමසා බලා අවශ්‍ය පහසුකම් සැපීමට කටයුතු සිදු කළ බවයි තානාපතිවරයා පැවසුවේ. තුවාල ලැබූ ශ්‍රී ලංකිකයින් විදුලි සෝපාන අලුතොලියා කාර්මික ශිල්පීන් ලෙස කුවේටියේ සේවයේ නිරත වී තිබෙනවා. පවතින යුදමය තත්ත්වය පිළිබඳ නිකුත් කරන ලද මාර්ගෝපදේශ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස තානාපති කාර්යාලය කුවේටියේ සියලුම ශ්‍රී ලංකිකයින්ගෙන් ඉල්ලීමක් කළා. ඇමරිකාව යෝජනා කර ඇති අතිරේක තීරු බද්ද අවලංගු කරගැනීමට හෝ පහත දමා ගැනීමට කරුණු ඉදිරිපත් කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පෙරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කළේ ඊට අදාළ තොරතුරුද ඉදිරිපත් කිරීමට සිදුවන බවයි. ශ්‍රී ලංකාව සඳහා ඇමරිකාව විසින් 12.5% අමතර තීරුබදු පැනවීමක් යෝජනා කළා. ඒ බලහත්කාරී ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා කරමින්, ඉන් ඇමරිකානු වෙළඳ කටයුතු වලට අසාධාරණ බලපෑම් එල්ලවන බවද පෙන්වා තිබින් වාර්තාවක් ඉදිරිපත් කළා. ඇමරිකාව මෙම නව වාර්තාව යටතේ රටවල් 60ක් සඳහා 10%ත් 12.5% අතර දක්වා බදු අය කිරීමට යෝජනා කළා. කැනඩාව, මෙක්සිකෝව, පාකිස්තානය, බංගලාදේශය, මැලේසියාව ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන භාණ්ඩ සඳහා යෝජනා කර ඇත්තේ 10%ක අතිරේක බද්දක් පැනවීමටයි. ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 45ක් සඳහා 12.5% අතිරේක බද්දක් පැනවීමට යෝජනා කළා. යෝජිත බද සඳහා ලබන ජූලි 6 වනදා දක්වා ඇමරිකාව ලිඛිත අදහස් කැඳවීමට නියමිතයි. ලබන ජූලි 7 වනදා ඒ පිළිබඳ විභාග කිරීම සිදුවන බවයි ඇමරිකාව සඳහන් කළේ. මෙරට අපනයනවලින් 25%ක් සිදු කරනු ලබන්නේ ඇමරිකාව වෙතයි. මෙවන විට ඇමරිකාව වෙත අපනයනය කරන භාණ්ඩ සඳහා අය කරන බද්ද 10%ක්. පසුගිය ජනවාරි සිට අප්‍රේල් දක්වා ඇමරිකාවට සිදු කළ අපනයනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 945.76ක ආදායමක් ලැබී තිබුණා. පසුගිය අප්‍රේල් මාසයේ ඇමරිකාවට සිදු කළ ආනයනවලින් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 196.37ක්. මෙම බද්ද පැනවුවහොත් ඇමරිකා වෙළඳ පොලේ ශ්‍රී ලංකා නිෂ්පාදනවලට පවතින ඉල්ලුමට බලපෑමක් එල්ල විය හැකි බවයි පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසුවේ.
2: දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අවසාන වශයෙන් කියන ගිය අවුරුදු අවසන් වෙනකොට අපේ රටේ සාමාන්‍ය දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් නැත්තම් පුද්ගලයන් 23%-24% වගේ හිටියා. ඉතින් මේක සැලකිය යුතු පිරිසක්. මේ ප්‍රමාණය ක්‍රමයෙන් තවත් වැඩිවීමේ හැකියාව තියෙනවා දරිද්‍රතා මායිමයාගේ ක්‍රමක්‍රමයෙන් ඉහළ යනකොට.
1: මේ අතර ජාත්‍යන්තර මූල අරමුදලේ වැඩසටහන වත්මන් තත්ත්වයේද සැලකිල්ලටගෙන ඉදිරියට ක්‍රියාත්මක කරන බව මහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූර්යා පෙරුම පවසනවා. ඔහු සඳහන් කළේ රටට හිතකර ආකාරයෙන් එය ක්‍රියාත්මක කරන බවයි.
3: එවල තිබිච්ච වාර්තාව අපිට පිළිගත නොහැකි. ඒ අත්වශයෙන්ම මට පුද්ගලිකෝම එවල තියෙන්නේ මගේ පෞද්ගලික පරිශීලනය සඳහා පමණයි කියල. අතවස මගේ නිවස එවල තිබුණේ මං ඒක ප්‍රතික්ෂේප කරා භාරගන්න මමයි නැවතත් ඒක මොවුන්ට ලැබෙන්න පාර්ලිමේන්තුව හරහා සැලැස්වා. ඒ නියෝගයට පාර්ලිමේන්තුවේ කමිටුවේ සියලුම මන්ත්‍රීවරුන් එකඟ වුණා නැවත පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න. ඒ වාර්තාව ඉදිරිපත් කරාම එයා අපි කමිටුවේ සමාජිකව පරිශීලනය කරලා ඊළඟ අවස්ථාවේදී තව දින කිහිපයකින් අපි එය සාකච්ඡාවට බඳුන් කරන්න ලෑස්ති.
1: ජාත්‍යන්තර මූලාර මුදල මගින් ලබා දෙන ඩොලර් මිලියන 695ක ණය වාරිකය මෙරටට ලැබී ඇති බව මුදල අමාත්‍යාංශය සඳහන් කළා. ඒ පසුන සහ හයවන සමාලෝචනය සාර්ථකව අවසන් කිරීමත් සමගයි. පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර අද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ඒ ලබන මාසයට නියමිත වාර්ෂික බස් ගාස්තුව සම්බන්ධයෙන් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මෙම මාසයේ සිට ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපාදන පවතින බවයි ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජයරත්න සඳහන් කළේ.
4: වාර්ෂික බස් ගාස්තුව මේ ජූලයි මාසේ තියෙන එක මේ ජූනි මාසෙට මේක ක්‍රියාත්මක කරන්න ඒ නෛතික බලය තියෙනවා. මා වගකීමෙන් කියන පුළුවන් නම් ප්‍රියුත සංවාදයකට එන අමාත්‍යවරයා අපි එතකොට ජනතාවට පෙන්නමු කවුද හරි කවුද නිවැරදි කියලා. මම වැරදි නම් මම සභාපතිකමෙන් ඉල්ලා අසනවා. පුළුවන් නම් මම අමුතුමට අභියෝග කරනවා.
1: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ඉපයූ බව එහි සභාපති ජනක රාජකරුණා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
5: අවුරුදු 46කට පස්සේ කිසිම ණයක් නැතුව කිසිම ඉන්ට්‍රස්ට් එකක් ගෙවන්න නැතුව බිලියන 36ක් ලාභ ලැබුවා. අපි මේ මුල් මාස තුනේ අපි සාමාන්‍ය ලොකු ලාභයක් අපි තියාගෙන තිබුණා. ලොකු ලාභයක් කියන්නේ අපිට කල්පනාකරණයේ ඇතුලේ අපි ලාභයක් තියාගෙන තිබුණා. ඒක තමයි මේ කරගෙන ගියේ. එතකොට මේ තෙල් ලීටරයක පාඩුව කියලා කියන්නේ දැන් ගත්තොතින් ජනතාව අඩුවට ගහනවා ණයට ගහනවා කියන එක නෙවෙයි. අපි තාමත් ණය අරගෙන නැහැ. මේ වෙනකොටත් අපි කල්පනාකරණය කරගෙන යනවා. එතකොට ඩීසල් ලීටරයක් ගත්තොත් අද 536ක් වෙනවා. විකුණන්නේ 407කට. එතකොට රුපියල් 120 මේක පාඩුවක් වෙනවා. ඒක පාඩු කිව්වේ. එතකොට ජනතාවට ඒ පාඩුව දීලා නේ. ඒක දරාගන්නේ කොහොමද? 129 100ක් ආණ්ඩුව දරාගන්න. ඔයගොල්ලෝ ගන්න හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක් ආණ්ඩුව දෙනවා. ගන්න හැම පෙට්‍රල් ලීටරයකටම රුපියල් 20ක් ආණ්ඩුව දෙනවා. ඒ එන්න පින් එක පාට වැඩි කරා නම් පාංගිරියේ හැමදේම මිල වැඩි වෙනවා. ඒක අපව බස්සන්නේ නැහෙනේ. හරිද? ඒ හින්දා තමයි අපි ඒක හිමින් ඇබ්සෝබ් කරගන්නේ. මේ කාලේ යම් පාඩුවක් දෙනවා. ඊගාවට අපව ලැබෙන්න පුළුවන් ඉදී අපි ඒක සැලසුම් කරගන්න.
1: ලෝක වෙළඳපොලෙන් වැඩිමිලට ඉන්ධන මිලදී ගැනීමේ පීඩනය ආණ්ඩුව ජනතාව වෙත එල්ල කර ඇති බවයි සමගි බලශක්ති සහ වෘත්තීය සමිති ඒකාබද්ධ බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක අනන්ත පාලිත සඳහන් කළේ.
6: විදේශීය සමාගමකට තව පත්‍රයක ලාභයක් ලබා දෙමින් රුපියල් 100ක් ආණ්ඩුව දරනවා කියමින් ඩීසල් ලීටරයට 163 සිට 156 වශයෙන් ඩීසල් පෙට්‍රල් සුපර් ඩීසල් 95-92 වලට බදු ගහන මොහොතක තමයි පිරි පහදුවක් තියාගෙන 120%කට වඩා ජනාධිපති කෙනෙක් ලාභ ලබන මොහොතක තමයි මේ මිල වැඩි කරන්නේ. මේ වැඩි කරන්නේ කිසිම රටක් නොගෙවන වැඩිම මිලකට ප්‍රීමියම් එකට ඉන්ධන ලබාගෙන අන්නේ බර තමයි මේ ජනතාවට දරන්නේ.
1: ආණ්ඩුවේ නියෝජිතයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ බලතල පිළිබඳ හෝ අවබෝධයක් නොමැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
7: මේ රට හරියට පාලනය කරන්න පුළුවන් වගේ පෙන්වේද සිල්වර කඩයක් වගේනේ. ඉතින් මේ ආණ්ඩුවේ ඉන්න උදවියෝ අඩුම ගානේ ගමේ සිල්වර කඩයක්වත් කරපු අය නෙමෙයි. පාර්ලිමේන්තුවේ 159 දෙනා දිහා බැලුවම ඇත්තටම පාර්ලිමේන්තුවේ ගෞරවය අභිමානය ගැන වැඩක් නැහැ කතා කරලා. ඉතින් ඒ නිසා ඒ අයටවත් හිතා ගන්න බෑ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කියලා මම. ඒගොල්ලෝ හිතන විදියට පාර්ලිමේන්තු

0: කියනවාගේ අපිට ඒවත් කොහොම වුණත් සැපයි සැපයි උඩ පටවන තරමට ජොලි කියලා කියන ඉතින් අපිට ප්‍රශ්නයක් නෑ.
1: ඉදිරියේදී සියලු උපහාණ්ඩ මිල ගණන් ඉහළ යා හැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙටිආරච්චි පැවසුවේ.
2: මේ රටේ සියලුම ජනතාවට තිල් මිලෙන් ගහන්න පුළුවන් ගේම ගහලා දැන් මේ රටේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩවල ඉඳලා මේ රටේ පුංචි දරුවගේ පවා අවශ්‍යතා සියල්ල බලාපොරොත්තු සියල්ල අද විනාශ කරලා තිබෙනවා. දැන් මේ වන විට ප්‍රවාහන පද්ධතිය තුල විශාල අර්මෝදයක් ඇති වෙලා තියෙනවා. බස් ගාස්තුව වැඩි වෙනවා, ත්‍රී වීලර් ගාස්තුව වැඩි වෙනවා, කෝච්චි ගාස්තුව වැඩි වෙනවා. අනිත් පැත්තෙන් පාසල් පොතේ ඉඳලා එක්සයිස් පොතේ ඉඳලා පෑන පන්සල ඉඳලා මකන කෑල් ඉඳලා සියල්ල වැඩි වෙනවා.
1: දැඩි එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජයමාන සඳහන් කළේ ලබන මාසයේ හෝ ලබන අගෝස්තු මාසයේ නියම් තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි.
3: ජූලි අගෝස්තු වැස්ස නැති වේවි, සැප්තැම්බර් අපි දැනට ෆෝකස් කරන්නේ හරියටම. නමුත් වැස්ස අඩුවක් තියෙවි, ඒක වෙනස් වෙනක අපි ඉදිරියේදී දැනුම් දෙනවා. කොහොම වුණත් ඔක්තෝබර් නොවැම්බර් වැස්සට වැඩියෙන් ලැබෙවි ලංකාවේ බොහෝ ප්‍රදේශවලට. නැවතත් අර මේ එල්නිනෝ තත්ත්වය ස්ට්‍රෝං එල්නිනෝ තත්ත්වයක් වෙන තියෙන හැකියාව 23 24 අත් ගත්තොත් සාමාන්‍යයෙන් ස්ට්‍රෝං එල්නිනෝ තත්ත්වයක් තිබුණේ. ඉතින් මේකත් දැනට තියෙන පුරවකතන තර 3න් 1ක වගේ chance එකක් තියෙනවා කියලා ඔක්තෝබර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි දක්වා මේක ස්ට්‍රෝං එල්නිනෝ තත්ත්වයක් වෙන්න.
1: සිසුන් දෙදෙනෙකුට පහර දුන් සිසුන් 7 දෙනෙකු ඉරට්ට පෙරියකොළම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ සිසුන් දෙදෙනාට පහර දෙන අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවකට අදාළව සිදු කළ විමර්ශනවලදී පහර කෑමට ලක් වූ සිසුන් දෙදෙනා මෙවන විට වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබනවා. අතරංගුටගත් සැකකාර සිසුන් 7 දෙනා අවුරුදු 14 17 අතර වයස්වල පසුවන ඉරට්ට පෙරියකොළම ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන දසවනදා දක්වා කැබිතිගොල්ලෑව පරිවාස භාරයට පත් කිරීමට නියෝග කෙරුණා. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුදමය ක්‍රියාමාර්ග ගැනීමේ ඒකමතික තීරණ පාලනය කිරීම සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පනතක් සම්මත කරගෙන තිබෙනවා. ඒ 215ක වැඩි ඡන්ද ප්‍රතිශතයක් සමකින් මන්ත්‍රී මණ්ඩල යෝජනාව සෙනෙට් සභාව විසින් අනුමත කළද ඒ සඳහා රිපබ්ලිකන් පක්ෂය විසින් ඡන්දය ලබා දී නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට මෙමගින් කිසිදු හැකියාවක් නොමැති බව ධවල මන්ත්‍රිය නිවේදනය කළා. ධවල මන්ත්‍රිය පැවසුවේ මන්ත්‍රී මණ්ඩල යෝජනාව නිෂේධ කිරීමේ බලයද ඇමරිකානු ජනාධිපතිවරයාට ඇති බවයි. මේ අතර ඊශ්‍රායලයේ එල්ල කළ රොකට් ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාර එල්ල වී ඇත්තේ හිස්බුල්ලා දේශ සීමාටයි. හිස්බුල්ලා ත්‍රස්ත සංවිධාන ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාරය එල්ල කළ බවයි ඊශ්‍රායලය පැවසුවේ. බටහිර ඉන්දිය කොදෙව්වන් සමග පැවති පළමු එක්දින තරගෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 41ක ජයක් වාර්තා කළා. තරගය පැවැත්වුනේ ජමයිකාවේ කිංස්ටන් හි සබිනා පාකේදී. කාසිය වසිදිනු කොදෙව්වන් පළමු පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුලදී කඩලු 7ක් තිබී ලබාගත් ලකුණු සංඛ්‍යාව 303ක්. ජයග්‍රහණය සඳහා ලකුණු 304ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දිය කොදෙව්වන්ට පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දෙවි ලබාගත හැකිවේ ලකුණු 262ක් පමණයි. යලිසිරස්තල බට්ටකොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11 දෙනෙකු මරට ශ්‍රී ලංකාවට එල්නිනෝ අවධානමක්. පුද්ගලික බස් සංගම් අද ගමනාගමන කොමිසමට. ඊශ්‍රායලෙන් ලෙබනනයට තවදුරටත් ප්‍රහාර. පළමු එක් දින තරගෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳි සිටින්න පෑන් පෑපුවත් සමක.
4: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: ආසාවක් ඇති, හිමිකමක් නැති ප්‍රේමයක් ඇති.
1: ආදරේ හැටිගෙන එහෙම කියන්නේ වායෝ බෑන්ඩ් එකත් එක්ක මුළු රටම අඳුනගත්ත සේනාංග තිසානායක.
2: ආදරේ හැටි ඇවිල්ලා මගේ අලුත්ම රිලීස් වෙච්ච සින්දුව මේක ලිරික්ස් කරේ මනුරංග විජේසේකර අයියා. අපි හැමෝම දන්න මනුරංග අයියා. ඊට පස්සේ මෙලඩි එක මගේමයි. මියුසික් අරේන්ජ්මන්ට් කරා මම සහ ලහිරුඩි කොස්තා. අපි දෙන්නා එකතු වෙන

0: මියසික් වීඩියෝ එකට ගැළපෙන මයෝ තෝරගෙන තිබ්බා.
1: සම්පූර්ණ ට්‍රේලර් එක යන්න ඕනේ නින්න දේවපුර මල්ලි මියසික් වීඩියෝ එක ඩිරෙක්ටර් ස්ක්‍රිප්ට් රයිටර් සිරු දේවල් එයා තමයි කරේ එඩිට් එක සිරු දේවල්. වීඩියෝ එකට සම්බන්ධ වෙන ප්‍රොඩක්ෂන් එකේ පැත්තෙන් සම්බන්ධ වෙන හැමෝම මාරු සපෝට් එකක් දුන්නා නින්න ඇතුළු ක්‍රූ එක සහ විශේෂයෙන් කියන්න ඕනේ නදී ශක්කා, ජගත් බෙන්දගේ මහියා සහ සාරංග දේවසේකර අයියා පාර ලොකු එෆර්ට් එකක් දැම්ම සහ හරිම ආසාවෙන් උනන්දුවෙන් මේ වැඩේ කරායි.
2: මොනවද දැන් ෆෑන්ස්ලා කියන්නේ?
1: මම කරලා තියෙන රිලීස් කරලා තියෙන සිංහලෙන් පළවෙනි මියුසික් වීඩියෝ එක මේවා. මම මියුසික් වීඩියෝ ලොකුවට රිලීස් කරලා නැහැ. වීඩියෝ එකට ඉතාම හොඳ ප්‍රචාර තියෙනවා. සිංහලේ වචන මෙලඩි එක සම්බන්ධව ඉතාම හොඳ ප්‍රචාර තියෙනවා.
0: ළඟදී ඔයගෙ ලොකු වැඩක් වෙනව නේද?
1: මගේ සෝලෝ කොන්සර්ට් එක පටන් ගන්නවා මේ මාසේ 13 වෙනිදා. ඒකත් පළවෙනි පාර තමයි කරන්නේ. හැබැයි මේ වෙනකොට සෝල්ඩ් අවුට් වෙලා තියෙන කොන්සර්ට් එක.
2: Thank you සේනාංග.
1: Thank you very much. සියද හදා අපිට කින්නාර අපිට සපෝට් කරනවා. Thank you very much.
3: Town. Finishing වහලක් ලෙස කලරම් බ්ලව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න Finishing වහලක් නම් කලරම් තමයි

0: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා. ගොරිල්ලා කියන්නේ ලොකු කලබලයක් නැති සත්තු ජාතියක් කියලා ලෝකෙට පෙන්නුවේ ඩේවිඩ් ඇටන්බරෝ. අන්නේකයි වැඩි. අපිට උනත් පුළුවන් ලෝකෙට යම් දෙයක්
1: පෙන්නන්න. කරලා පෙන්නු.
0: කරලා පෙන්න. දැන් මේ මම පෙන්නන්න. ඕනම මොඩෙක් එක්ක ඕනම පිස්සෙක් එක්ක ඉවසීමෙන් අවුරුදු ගානක් එක දිගට වැඩ කරන්න පුළුවන් කියලා පෙන්නන එකම මේ නේද චාලි.
2: ලා මකලෝස්.

0: 98.4 divainapura
1: mummy's pocket money
2: මාෂි, සමහර වෙලාවට අපිට අමාරු කාලවලදී අපි හිතන්නේවත් නැති චරිත අපේ ළඟින් ඉඳන් අපිට උදව් කරනවානේ.
3: අනිවාර්යයෙන්ම රවිෂ්ක, අපි සමහර තැන්වල තනි වෙනකොට අපි ළඟින් කවුරු හරි කෙනෙක් ඉන්නවා. අපි හොඳම යාළුවෙක් වෙන්න පුළුවන්, නැත්නම් ගෙදර කෙනෙක් වෙන්න පුළුවන්. කවුරුණත් අපි ළඟින්ම ඉන්නවා.
2: හරියටම හරි. ඔන්න අද දවසේ මම ස්පොකට් මනි සෙග්මන්ට් එකට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ භාග්‍ය මාදවි මහනුවර ඉඳන්. ගුඩ් මෝර්නින් භාග්‍ය. භාග්‍ය, ඔන්න රුපියල් 5000ක් තියෙන උදේ පාන්දරින්ම ප්‍රශ්න 4යි තියෙන්නේ. ලෑස්තිද තරඟ කරන්න?
3: භාග්‍ය කතා කරන විදිහෙන් තේරෙන ප්‍රශ්න 4ට උත්තර දෙන්න ලෑස්තිලා ඉන්නේ කියලා. ප්‍රශ්න 4ක් තියෙනවා. අපි ඔයාට දෙනවා තප්පර 5ක්. එක ප්‍රශ්නකට හරි උත්තර දෙන්න. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. රුපියල් 250න් තමයි වැඩේ පටන් ගන්නෙ. අපි එහෙනම් යමු පළවෙනි ප්‍රශ්නෙට.
2: භාග්‍ය, කිට්ටුවයි එහෙම මහත් වෙන ටිකක් වැඩිපුර ප්‍රෝටීන් තියෙන කෑම ජාති කනවනේ. ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහන්න හදන්නේ ප්‍රෝටීන් ගැන. මාංශ පේශි, සම, හිසකෙස් මේ සියල්ල වර්ධනය වෙන්න ප්‍රෝටීන් වැදගත්. තුවාල ඉක්මනින් සුව කරන්නත් ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. අපේ ප්‍රශ්නේ මේ අතරින් බහුලව ප්‍රෝටීන් අඩංගු වන්නේ 1. ආමන්ඩ් වල, 2. මාගරින් වල.
3: භාග්‍ය, ඔයා දුන්න උත්තරේ හරි. මාගරින් වල බහුලව අඩංගු වෙන්නේ මේදය. දැන් අතේ තියෙන රුපියල් 250ක් පොකට් මනි, මේ 250 500ක් කරගන්න. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
2: භාග්‍ය, ගොඩක් අය යන්න ආසපැත්තක්නේ රිවර්ස්ටන්. දිට්වාසුලි කුණාටුවත් එක්ක මේ රිවර්ස්ටන් පැත්ත ටිකක් හානි වුණා. ඔන්න අපේ දෙවෙනි ප්‍රශ්නේ. රිවර්ස්ටන් කඳු මුදුනේ කාලගුණය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. දුම්බර වනරක්ෂිතයට මායිම්ම තමයි රිවර්ස්ටන් පිහිටලා තියෙන්නේ. අපේ ප්‍රශ්නේ මේ අතරින් රිවර්ස්ටන් හීදී හමුවන්නේ 1. පිටවල පතන, 2. ලකේගල.
3: භාග්‍ය, දෙවනි ප්‍රශ්නෙටත් අපිට ඔයාගෙන් හරි උත්තරේ හම්බුණා. එතකොට ලකේගල හමු වෙන්නේ මීමුරේදී. දැන් භාග්‍යට තව ප්‍රශ්න දෙකයි තියෙන. රුපියල් 5000 දිනා ගන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: භාග්‍ය, ඔයා පැණි රස කෑම ටිකක් වැඩිපුර කන කෙනෙක්ද, නැත්නම් පැණි රස පාලනයක් තියෙනවද?
4: වැඩිපුර
2: කන කෙනෙක්. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ පැණි රස ගැන. ඉන්සියුලින් හෝමෝනය සිරුරේ සීනි මට්ටම අඩු කරන්න උදව් වෙනවා. මොළයේ ක්‍රියාකාරීත්වයටත් ශරීරයට සීනි අත්‍යවශ්‍යයි. අපේ ප්‍රශ්නේ සාමාන්‍ය මිනිස්සුකගේ ශරීරයේ සීනි මට්ටම පැවතිය යුත්තේ 1. මිලිග්‍රෑම් 70.99 අතරේ, 2. මිලිග්‍රෑම් 100.125 අතරේ.
3: 70.99 අතර. භාග්‍ය, තුන්වෙනි ප්‍රශ්නෙටත් අපිට ඔයාගෙන් හරි උත්තරේ හම්බුණා. එතකොට මිලිග්‍රෑම් 100.125 අතර පවතින්නේ పూర్ව දියවැඩියා මට්ටමේදී. දැන් ප්‍රශ්න තුනකට උත්තර දීලා තියෙන භාග්‍ය, දැන් ඔයාට පුළුවන් මේ අතේ තියෙන රුපියල් 5000ක් කරගන්න. අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නේ යමුද?
4: ඔව් යමු.
2: මේ දවස්වල වැඩිපුර කතා වෙන්නේ තෙල්වල මිල ගණන් ගැනනේ. ඔන්න බෝනස් ප්‍රශ්නේ තෙල් වලින් තමයි අහන්න යන්නේ. ලංකාවේ දවසකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4045කට ආසන්නව පරිභෝජනය කරනවා. ලංකාවේ සමස්ත ආනයන වියදමින් 20%ක් වැය වෙන්නේ ඉන්ධන සඳහා. අපේ ප්‍රශ්නේ ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව පිහිටා ඇත්තේ 1. සපුගස්කන්ධ ප්‍රදේශයේ, 2. කොළොන්නාව ප්‍රදේශයේ.
3: හරියටම හරි භාග්‍ය. ප්‍රශ්න 4ටම ඔයා හරි උත්තර දුන්නයි. එතකොට කොළොන්නාවේ තියෙන්නේ ඉන්ධන ගබඩා කරන සහ බෙදා හරින මධ්‍යස්ථානය. දැන් ප්‍රශ්න 4ටම උත්තර දීලා රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා භාග්‍ය.
4: හරිම සතුටුයි ඇත්තටම. දෙන්නට ගොඩාක් ස්තුතියි අපි මේ වගේ දේවල් වලට සම්බන්ධ කරගැනීම සම්බන්ධව. ඇත්තටම ගොඩාක් මේ මම සියත තමයි ගොඩාක් කලාවට අහන්නේ. හරිම සතුටුයි, හරි ආදරේ මම සියතට. ඇත්තටම ගොඩාක් සතුටුයි ඔයාලා ගැන. තව තවත් දිගින් දිගටම මේ වගේ දේවල් ඉස්සරහට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
3: Thank you භාග්‍ය. ජය වේවා.
4: ජය වේවා.
0: Siyata Pocket Money.
2: මාෂ, පුංචි අදත් පුරුදු විදිහටම අපිත් එක්ක එකතුලා හිටිය සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය. දැන් ඔයා ඔයාගේ විශ්‍රාම දිවිය ගත කරන්න හිතාගෙන ඉන්නේ කොහොමද? ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම හොඳ ස්ථාවර තැන්පතුවක මුදල් ඉතුරු කරන්න ඕනි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ වෙනුවෙන් තමයි අපි ප්‍රෝග්‍රෑම් එක පුරාවට මේ පණිවිඩය අරගෙන ආවේ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ගිණුමක් ඔයාට ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. ගන්න කෝල් එකක් 13:19ට ප්‍රතිලාභ ගොඩක් එක්ක ඔයාගේ අනාගතය හැඩ කරන්න සර්වෝදය ආයතනය බලාගෙන ඉන්නවා.
3: ඒ වගේම රවිෂ්ක අද අපිත් එක්ක සම්බන්ධ වෙච්ච පොඩ්ඩෝ රුපියල් 5000 වින් කරා. එතකොට අපිත් එක්ක මමිස් පොකට් මනි එකට සම්බන්ධ වෙච්ච අම්මත් රුපියල් 5000 වින් කරා. ඉතින් මේවා අහනකොට සමහර විට හිතෙන්න පුළුවන් ඉක්මනට අපිත් මැසේජ් කරන්න ඕන. අපිට මැසේජස් මේ වෙද්දිත් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මතක් කරන්න ඕන 0714 151 151 කියන අපේ WhatsApp නම්බර එක. එවන් අපිට මැසේජ් එකක් අපි ලෑස්ති දැනුම වැඩි කරන ගමන් පොකට් මනි දෙන්න.
2: එහෙනම් අපි හදට ගිහිල්ලා ඉන්න සුබ දවසක්. මම රවිෂ්ක.
3: අමාශී.

0: Good morning. දැන් වෙලා උදේ 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: good morning. අද මම ඔයගලන්ට මුලින්ම කියන්න ලෑස්ති. කවුරු හරි කෙනෙක් ඔබත් එක්ක රණ්ඩුවට එනවා නම්, එයත් එක්ක රණ්ඩු නොවි, එයාව කන්ට්‍රෝල් කරන ට්‍රික් එකක්. කවුරු හරි දැන් එනවා රණ්ඩුවට. ඔබ කරන්න ඕනේ එයාගේ නළල මැද දිහා බලාගෙන ඉන්න. මෙහෙම එක එල්ලේ නළල මැද දිහා බලාගෙන ඉන්න. එයා ඒ අතරවට ගැහුවොත් ඉතින් මේ කරන්න දෙයක් නැහැ. හැබැයි එහෙම කරන්නලු. එහෙම කරොත් එයාව කන්ට්‍රෝල් වෙනවාල. එයාට නිකන් මොකද්ද මං කරන්න මොකද මොකද්ද මෙයා මේ ඇයි මේ මෙහෙම බලන් ඉන්නේ ඇයි මෙහෙම ගලා යා කන්ෆියුස් වෙනවා වගේ. මං දන්නේ නැහැ. ඉතින් ට්‍රයි කරලා බලන්න. මමත් දැක්කේ Facebook එකේ. ගුඩ් මෝර්නින් උදේ 7යි විනාඩි 5යි.
1: ඔබ ආහාර පාලනය කරන විට ඇතිවෙන්න පුළුවන් ගැටලු මොනවද?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
1: සමහර විට ඔබ දැනටමත් ඔබගේ දේහේ බර අඩු කරගන්න, එහෙම නැත්නම් බඩ අඩු කරගන්න යම්කිසි විදිහකට ආහාර පාලනය කරනවා වෙන්න පුළුවන්. මේ විදිහට ආහාර පාලනය කිරීමේදී ඔබට ඇතිවෙන්න පුළුවන් ගැටලු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔබට වෙනතට වඩා වැඩිපුර බඩගිනි දැනෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම වැඩිපුර සීනි සහිත කෑම, එහෙම නැත්නම් පිටි සහිත කෑම වැඩිපුර කන්න ඔබට හිතෙන්න පුළුවන්. මේක නැති කරගන්න ඔබ කරන්න ඕනේ වැඩිපුර තන්තු තියෙන, ඒ වගේම වැඩිපුර ප්‍රෝටීන් තියෙන, ඊට අමතරව සෞඛ්‍ය සම්පන්න මේදය තියෙන ආහාර ටිකක් වැඩිපුර ගැනීමයි. ඒ වගේම බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි බර අඩු වීම ඉතාම සෙමින් සිදුවීම. මේක ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. දේහයේ සිදුවන පරිවෘත්ති ක්‍රියාවල වේගය අඩු පුද්ගලයන්ගේ මේ විදිහට සිදුවෙන්න පුළුවන්. ඒ වගේම ආහාර පාලනය කරන ඔබට දැඩි වෙහෙසකාරී ගතියක්, විඩාබර ගතියක් වගේම සමහර විට කලන්ත ගතියක් දැනෙන්න ඉඩ තියෙනවා. මේ සඳහා ඔබට කරන්න පුළුවන් දෙයක් තමයි ඔබ ගන්න ආහාරයේ පෝෂක ගුණය ගැන සැලකිලිමත් වීමත්, ඒ වගේම ඔබ ගන්න ආහාරයට ප්‍රෝටීන සහ සංකීර්ණ පිෂ්ඨ එකතු කර ගැනීමත්. ඒ වගේම ඔබ ව්‍යායාම කරන්නේ නැතුව ආහාර පාලනයක් කරනවා නම් ඔබගේ මාංශපේශී දියවී යාමට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ආහාර පාලනයේදී ඇති වෙන පුළුවන් තවත් ගැටලුවක් තමයි ඔබට විටමින් සහ ශුද්ධ පෝෂකවල ඌණතාවය නැති වෙන ඉඩ තියෙනවා. ඒ නිසාම ඔබට යම් යම් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. මේ විදිහට ඔබටත් ආහාර පාලනයේදී යම් යම් ගැටලු මතුවෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.
3: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
2: ඔබට නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
1: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
2: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය David Pieris Motor Company Private Limited within Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් කියන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77
6: Siri Board සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam Fortune RBD පොල්තෙල් ඉතිරිය රුපියල් 650යි Bairaha Chicken Sausages ඉතිරිය රුපියල් 280යි Magic Chocolate Ice Cream ඉතිරිය රුපියල් 250යි Pepsi ඉතිරිය රුපියල් 125යි Cargill's Food City
7: ඔබේ lifestyle එකට ගැළපෙන smart drive එක පෙරඩුව එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පෙටි යුනිමෝ enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
9: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 201 ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
11: විශ්වසනීය ගමනකට Jetac Electric Scooter. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. David Pieris e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0.114 750

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: මේ ප්‍රේහිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා.
1: අපි ඉතින් ගොඩක් ප්‍රශ්න ගැන කල්පනා කර කර ඉන්නවනේ නේද?
2: ඒකනේ.
1: ජීවිතේක වයසක් එනවා ප්‍රශ්න ගැන කල්පනා කරා ඇති කියලා හිතෙන. සමහරවිට ඒ වෙනකොට අපිට ප්‍රශ්න ගැන කල්පනා කරා ඇති කියලා හිතෙන්නේ. කල්පනා කරා කියලා ඒව කතා කරගන්න කෙනෙකුත්
2: නැහැ. ඕකේ.
1: මම මේ වචන පෙළි දෙක තුන කියන්න හිතුවේ ඊයේ සිද්ධියක් ගැන අද උදේ තමයි ආරංචි වුණේ ඇත්තටම. හොරණ අඟුරු වාතොට පැත්තේ සමහර විට අඟුරු වාතොට පාරේ වෙන්න ඕනේ. ඒ පැත්තේ කාලයක් මං ජීවත් වෙලා තියෙනවා. හරි ලස්සන පැත්තක්.
2: හරි.
1: සෙනෙහසේ කැදල්ල වගේ නමක් තියෙන වැඩිහිටි නිවාසයක හේතුවක් දන්නේ නැති ගින්නක් ඇති වෙලා. මුලින් මාව මේ ඒ නිවාසයේ හිටපු නේවාසික හිටපු වැඩිහිටියෝ 8 දෙනෙකුගේ ජීවිතය නැති වුණා කියලා.
2: හරි.
1: පස්සේ ඉලක්කම 11ක් වෙනකන් වැඩිලා
2: තියෙනවා. අද උදේ නිවුස් එකේ තියෙන 11ක් කියලා.
1: 50 ගානක් බේර ගන්න පුළුවන් වුණා කියලා
2: කියනවා. හරි.
1: මම දන්නේ අර ජීවිතක්ෂයට පත්වෙච්ච 8 දෙනා අතරට ඊට පස්සේ ඇතුල් වෙච්ච 3 දෙනා බේරගත්ත 51 දෙනා අතර හිටපෑමද කියලා. මට ඇහෙනවා මිනිස්සු කියනවා ඔය තනින් අයින් වෙන්න උතන කඩාගෙන වැටෙනවා කියලා. ඒ තීද්දිත් හුඟක් වයසක තාත්තලා අම්මලා ඒ ගිනි ගන්න බිල්ඩින් එක පාදමේ ඉඳගෙන හරීම හිස් බැල්මෙන් කල්පනා කර කර ඉන්නවා වගේ මට
2: හිතුණා. අවනේ.
1: ඒ මිනිස්සුන්ට මේ වැඩිහිටි නිවාසේ ගිනි ගත් එකට වඩා තමන්ගේ ළඟින් හිටපු ජීවිත මිනිස්සුන්ගේ ජීවිත නැති වුණාටත් වඩා මේ ජීවත්ව ඉන්න මිනිස්සුන්ට වැඩිහිටි නිවාසේ අනතුරක් නොවී බේරිච්ච මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වැඩිහිටි නිවාසේ අලු දූවිලි වෙන ගිනි අරන් ඉවරයි. ඒකේ බේර ගන්න දෙයක් නැහැ. මට හිතුණා ඒ තාත්තලගේ මූණ දිහා බලපුවාම එයයි කල්පනා කරනවා නම් කල්පනා කරනවා වෙන්න ඇත්තේ.
2: හරි.
1: මේ වැඩිහිටි නිවාසේ ගිනිබත් වුණාට පස්සේ අපි කවදා හරි ආපහු ඇවිල්ලා වැටිලා ඉන්නේ කොහෙද කියලා වෙන්න ඇති.
2: එවනේ.
1: අනුකම්පා කරන්න මිනිස්සු හිටියට ඒ වයිසෙද අපිව බාර ගන්න කවුරුවත් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ දෙමව්පිය හිතනවා ඇත්ත ඒක. ඒගොල්ලෝ තන ජීවිතේ ඉදිරි දවස් ගැන නෙමෙයි. ඊටු ටික වැටලා ඉන්න තැනක් නැති වුණාද කියන එක ගැන වෙන්නේ නැති.

0: සිින්දු වාහගෙන නොට නිකං හේතුවක් නැතුවනිකං ගෙදර ගිල්ල තාත්ත ලම්මල බලෙන්ඩ ඕන කෙළ හිතුනා බලලෙන්ඩ. ඒවා හරි සංවේදී සිදුවීම්. එකන ජීවිතේ මිනිස්සු මේ හොඳ වුණු පලයට මිනිස්සුන්ට නරකෙන්නේ නැහැ කියලා කතාවන්නේ. මම ගෙදර ඉඳලා මෙතනට එන මොහොත වෙනකම්ම ඒ සිදුවීම ගැන කල්පනා කර කර ආවේ. ලොකු කලබලයක් නැහැ. අපේ ජීවිතේ කොහෙන් පටන් ගත්තත් අපි අද මොන කෙරුම්කාරකම් වල හිටියත් ජීවිතේ එක තැනකදී තැනට තල්ලු වෙනවා. ජීවිතේ දිනන්න බලාගෙන හුණ්ඩු වගේ ගෙවල් හදාගෙන කොළඹ රටේ ජීවත් වෙන දරුවන්ට තමන්ගේ තාත්තා අම්මව ගෙදර නතර කරගෙන බලාගන්න බැරි ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. පෝසත් රටක් ලස්සන ජීවිතයක් කියලා මැනිෆෙස්ට එකක ලිව්වට ඒක මාපොළො යථාර්ථයක් කරන්න පුදුම අමාරුයි. මිනිස්සු පුදුම රන් එකක එන්නේ. අපි ඉස්සර වැඩිහිටි නිවාසක දෙමව්පිය ඉන්න එක දිහා හරිම නිකන් නොතේරුවන කාලේ. නොතේරෙන කාලේ අපි ඒ දිහා හරිම පොඩි පටු විදිහට අපි ඒ දිහා බල්ලා තියෙනවා. දෙමව්පියන් ඔගෙනල්ල වැඩිහිටි නිවාසක දාන්න දරුවන්ට හිත් දෙන්නේ කොහොමද කියලා වගේ තැනක අපි හිටියා. නමුත් වැඩිහිටියෝ වෙන්න වෙන්න ඒක කරන්න පුළුවන් ආයට වඩා තමන්ගේ දෙමව්පියෝ ගෙදර තියාගෙන බලා ගන්න පුළුවන් ආයට වඩා තමන්ගේ දෙමව්පියෝ තියා අඩුම තරමේ තමන් හදාගත්ත දරු පවුලවත් බලා ගන්න ශක්තියක් ආර්ථික ශක්තියක් නැති දරුවෝ කොච්චර මේ රටේ ඉන්නවද?
1: ඒක ඇත්ත.
0: හැමදාම අපි කියන්නේ මේ මිනිස්සුන්ට ඉන්න පරිදි තද කරගෙන අමුඩ ගහගෙන ජීවත් වෙන්න කියලා. ආස විදිහට ජීවත් වෙන්න මේ පොළවේ මේ රටේ ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු කී දෙනාද ඉන්නේ? ආස විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒ වේ නොපෙනෙන ප්‍රතිඵල තමයි දෙමව්පියෝ තනි වෙන්නේ. මං දැනුත් කියනවා. ගිනි අරගෙන කඩාගෙන වැටෙන ඒ බිල්ලිම පාමුල ඉඳගෙන හෙටක් අනිද්දාවක් ගැන ලොකු බලාපොරොත්තුවක් නැති වුණත් ඒ තාත්තලම්මල කල්පනා කරන්නේ ඉන්න වැටිලා ඉන්න තිබිච්ච එකම තැන ගෙන ගත්තට පස්සේ අපේ ජීවිතේ බේරුණත් අපිව බාරගන්නේ කවුද කියලා. ඒක හරි ඛේදජනක තත්ත්වයක්. ඒක හරි හිත රිදෙන තත්ත්වයක්. ඒකට ඔබට හිත රිදෙන්නේ නැත්තම් මිනිස්සු වෙන්න බෑ කියලා මං හිතන්නේ.
1: ගොඩක් මැසේජස් ආවා. ඒක හිතට දැනිලා ඒ සින්දුවත් එක්ක ගොඩක් ඒ ගැන හිතපු මිනිස්සු ගොඩක් හිටියා. ඉතින් එහෙම සංවේදී මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි. ඉතින් නේ හිත උණු වෙන්න ඕනේ නේද? අරවින්ද අපි ජීවත් වෙනකොට මේ දේවල් දැක්කම
0: මම ඔබට ආයි කියනවා. මේ සම්පූර්ණ සිද්ධිය ආගෙන ඉඳලා ඒ සින්දු වහගෙන ඉඳලා ඔබට හිතුණනම් මේ ඔක්කොම පැත්තක දාලා ගෙදර ගිහිල්ලා තාත්තවයි අම්මවයි බලලා ඉන්න ඕනේ කියලා. සමහර විට ඔබේ තාත්තරයි අම්මටයි වැටලා ඉන්න මහ ගෙදර තිබුණාට ඔබ නැති වුණාට පස්සේ දරුවෝ නැති වුණාට පස්සේ ඒක තවත් වැඩි හිටි මහලු නිවාසයක් විතරයි.
1: ඕනේ.
0: ඒවා ගෙවල් වෙන්නේ දරුවෝ අම්මලා තාත්තලා එකට ඉන්න කම විතරයි. ඒ ලයින් එක ඊළඟට ඉන්නේ අපි. මේ කතා පොඩ්ඩක් අමාරුයි කරගෙන යන්න.
1: ඒක ඇත්තනේ. අපි පොඩි
0: මේ කතාණේ අවුලම නෙමෙයි මේ තියෙන්නේ. පොඩි පපු අවුලකුත් තියෙනවා.
1: අපි චුටි බ්‍රේක් එකකට ගිහිල්ලා අපි කතාව නේද දෙකට අරගෙන යමු.
0: විනාඩි 10ක් විතර උන්ට හිතා දාගන්න ඉච්චා අමාරු වෙන එකක් නැති වෙයි කියලා හිතනවා.
1: ඒක ඇත්ත.
0: මාගෙදර යන්න. රස්සාව නැති වෙන්නේ.
1: එක දවසක් නේ නිවාඩු ගන්න නේ. හරි.
0: දැන් විනාඩි 25යි.

0: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි.
1: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
2: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: චූටිකල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝවේ කුඩින් ටොයිස් තියලා ඒන ෂැඩෝකින් ලස්සන ඩ්‍රොයින් එකක් කරලා තිබ්බා.
4: එයා තාත්තා වගේම දක්ෂයි.
3: තව අම්මයට නැන්ග්‍රු කිරින් දෙනවානේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය.
5: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
3: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
5: මිලියන 2,5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780717 WhatsApp කරන්න.
6: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සු. තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති. 98.2 98.4

හතයි විනාඩි 30යි දැන් වෙලාව. දැන් අපි ෆෝන් එකක් පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් කෝල්ස් ගන්නනේ. හැබැයි අපි ෆෝන් එකකින් තව දේවල් බලාපොරොත්තු වෙනවා නේද? ඉතින් එහෙමත් බලාපොරොත්තු වෙලා වැටුනට කැඩෙන්නෙත් නැතුව තියෙන ෆෝන් එකක් මාකට් එකේ තියෙනා නම් මං හිතනවා එහෙම ෆෝන් එකක් ඔබ හොයනවා නම් ඔබ යන්න ඕනි සිංගයකට ගිහිලා ගන්න ඕනි Honor X9D ෆෝන් එක. ගෙවන්න ගන්නත් පුළුවන් හොඳ වාරන්ටිකකුත් හම්බ වෙනවා. ඒ වගේම සිංගයකට ගියාම බලන්න ෆ්‍රිජ් තියෙනවා, එක එක ජාතියේ ෆ්‍රිජ් තියෙනවා. හැබැයි අපි මේ දවස්වල ඒගොල්ලන්ගේ සුපිරිම ෆ්‍රිජ් එකක් ගැන කතා කරනවා. ඒ ෆ්‍රිජ් එකට පුළුවන් 50%ක් විදුලිය ඉතිරි කරලා දෙන්න. කරන්ට් බිල් එක ගැන හැමතිස්සෙම හිතන කෙනෙක් නම් හිතන්න වෙනවනේ, ගණන් දිහා බැලුවම නේද? ඉතින් එතකොට සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එක පැය 24ම දාලා තියෙන භාණ්ඩයක් නිකේතර තියෙනනේ. ඉතින් ඒ ෆ්‍රිජ් එකෙන් ගොඩක් කරන්ට් යනවා කියලාත් ඔබට තේරෙනවා නම් ඔබ දැන් ගෙදර පාවිච්චි කරන ෆ්‍රිජ් එකෙන් ඔබට පුළුවන් සිංගයකට ගිහිල්ලා මේ අලුත්ම ෆ්‍රිජ් එක ගන්න, ගෙවන්න ගන්න පුළුවන් 5000 ගානක් විතර තමයි මාසෙකට වැටෙන්නේ. හරිද? ඊළඟට අපි පෙරඩුවා ගැන කතා කරමු. පෙරඩුවා වාහන රේන්ජ් එකක්ම ලංකාවට හඳුන්වලා දෙලා තියෙනවා. ඉතින් යන්න හයිඩ් පාක් කෝණවල තියෙන ඒගොල්ලන්ගේ මේන් ෂෝරූම් එකට, එහෙම නැත්නම් තව ෂෝරූම්ස් කිහිපයක් තියෙනවා ලංකාව පුරා. ඉතින් ඒ තැන්වලට ගියොත් ඔයගොල්ලන්ට අලුත්ම පෙරඩුවා වාහන සෙට් එක බලා ගන්න පුළුවන්. වගේම විශේෂම ආරංචිය තමයි තාමත් පරණ ගානට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් අලුතින් ටැක්ස් එක අර මොකද්ද මේවා කළා වැඩි කරලා ඒ සීන් එකට හින්ද දැන් කොහොමත් මේ ගෙවල් වල තියෙන වාහන වලත් ගණන් වැඩි කරලා නේ තියෙන්නේ. හැබැයි පෙරඩුවා එහෙම නැහැ. ඒගොල්ලෝ දැන් ගෙනල්ලා තියෙන වාහන සෙට් එක පරණ ගානටම දෙන්න තීරණය කළා තියෙනවා. ඉතින් අලුතින් වාහන ගෙන්නුවාට පස්සේ තමයි ඒගොල්ලන්ගේ ගණන් වැඩි වෙන්නේ. ඒ හින්දා දැම්ම ගිහිල්ලා ඔබේ වාහනය වෙන් කරගන්න පෙරඩුවා වෙතින්. අපි විෂන් කෑ ගැන මතක් කරන්න ඕනි. උදේ මම්මලා තාත්තලා ගැන කතා කරා. හිතට හරියට ඒකනේ හරිම මේ සංවේදී මාතෘකාවක්නේ අපි හැමෝටම. මන් දන්නේ ඉස්සර ජෙනරේෂන් වල ළමයි කොහොමද කියලා. හැබැයි දැන් මේ ජෙනරේෂන් එකේ අපේ වයස්සල ඉන්න ළමයි අම්මලා තාත්තලාට පුදුම විදියට සලකනවා. ওই ගොඩක් ආටිස්ලාගේ එහෙම වීඩියෝස් එහෙම බලනකොට ඒගොල්ලෝ අම්මලා තාත්තලාට සලකන විදිහ එහෙම කියනවා. එතන අපි හිතන්නේ නැහැ ඒගොල්ලෝ මෙච්චර මේ නිකන් අපි නිකන් ඩ්‍රාමා වල ෆිල්ම් වල එහෙම දකින්න චරිතනේ. අපිට හිතා ගන්න බෑ එච්චර අම්මට තාත්තට ආදරේද කියලා. ඇත්ත මිනිස්සු ආදරේ අපි වගේම හැමෝම මම විශ්වාස කරනවා ඒක. මම අම්මට තාත්තට ආදරේ වගේ හැමෝම අම්මලා තාත්තලාට ගොඩාක් ආදරේ කරනවා. ඉතින් ඔය ගෙදරින තාත්තිගේ සමහරක් විට ඇස් පේනීමේ දුර්වලතාවයක් ඔබත් පොඩ්ඩක් නොටිස් කරලා ඇති සමහරක් විට. හරිද? එහෙම දැක්කොතින් තාත්ත වර්ගෙන යන විෂන් කෑයකට සමහරක් විට ඔබට පේන්න ප්‍රශ්නයක් විදිහට ඔබ පේන දැක්කේ නැතත් අපි දන්න ඇසේ කොයි කොයි විදිහට ඇසේ ප්‍රශ්න තියෙනවද කියලා. මොකද සමහරක් වෙලාවට අපිට අර බලන එක කාටවත් සාපේක්ෂව අපිට බලන්න විදියක් නැහැනේ. මෙයාට කොහොමද පේන්නේ, ආ මට ඊට වඩා පේනවද නැද්ද කියලා. එතකොට අපි අපේ පෙනීම අඩු වෙලා ගියත් සමහරක් වෙලාවට අපිට තීරණය කරන්න බෑ මේ මට පේන එක අඩු වෙලාද කියලා. ඉතින් ඒ නිසා ඕක හරියටම චෙක් කරන්න පුළුවන් තැන තමයි විෂන් කෑ කියලා කියන්නේ. විෂන් කෑ ආරාධනා කරනවා තාත්තලවත් එක්කගෙන එන්න කියලා. ඉතින් ගෙදර ඉන්න වයිෆ්ට, දරුවන්ට මතක් කරනවා හස්බන්ඩ්ගේ පෙනීම සම්බන්ධයෙන් පොඩි හරි ඔබට තියෙනවා නම් සැකයක් අනිවාර්යෙන් විෂන් කෑගට එකගෙන යන්න, ඇස් පරීක්ෂාව කරගන්න. ප්‍රශ්නයක් නැත්තම් ඕකේ. ප්‍රශ්නයක් තියෙනවා නම් කණ්ණාඩි දෙකක් විෂන් කෑගෙන්ම ගන්න පුළුවන්. කාගිල්ස් ෆුඩ් සිටි ගැනත් මතක් කරන්න ඕනි. කාගිල්ස් එක අඩුම මිලට බහණ්ඩ දෙනවා කියලා ඔබ දන්නාද? ඔබ දැන්න ගන්නකොට වයස කීයද? ඉතින් කාලාන්තරයක් තිස්සේ දැන් කාගිල්ස් එක මේ වැඩේ කරගෙන යනවා. ඉතින් අවශ්‍ය කරන දේවල් නැව් මෙලවලු පළතුරු ටික ගන්න අනිවාර්යෙන්ම කාගිල්ස් ෆුඩ් සිටි යන්න. ඒත් එක්කම ඕස්ට්‍රේලියාවෙන් පොඩි පණිවිඩයක් තියෙනවා ඔයගලන්ට කියන්න. ඕස්ට්‍රේලියාව කියනවා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා. ඒගොල්ලෝ අල්ල ගන්නවා. අල්ලගෙන එහෙදි හොඳ පනිෂ්මෙන්ට් එකක් දීලා මෙහෙට එවලා මෙහෙදිත් පනිෂ් කරලා ඉතින් ඔබේ දරුවෙකුටවත් ඕස්ට්‍රේලියාව පැත්ත පළාතේ නීත්‍යානුකූල ක්‍රමයකටවත් යන්න බැරි විදිහට තමයි අවසානය සිද්ධ වෙන්නේ. ඉතින් නිසා නිකං සෞතු වෙන්නේ නැතුව, රටත් සෞතු කරන්නේ නැතුව මෙන්න මෙහෙට වෙලා ඉන්නනේ පුළුවන් විදිහකට. අපි කාලෙකදී අපේ ස්කිල් එක දියුණු කරලා අපි හරි විදිහට හරි පාරින් රට යමු. ඔය බෝට්ටු ගමන නම් හරියන එකක් නෙමෙයි. ඒ නිසා ඔය වැඩේට අත ගහන්න එපා. නිකන් සල්ලි නාස්ති කරගන්න එපා. ජාවාරම් කාර්යයන්ට රැවටෙන්න එපා. මේ මැසේජ් එක අපි උදේ ඉඳන් රෑ වෙනකන් කියනවා. ඒත් මේ වෙලාවෙත් මේ මැසේජ් එක අහගෙනත් කවුරු හරි රැවටෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හරිම බුද්ධිමත්ව වැඩ කරන්න. අපි හිතන තරම් සමාජයේ එහෙම නැහැ. පොඩි දේවල් වලින් ලොකු දේවල් වලින් ඔය හැම දෙයකින්ම අපව රවට්ටන්න තමයි සෙට් එක බලාගෙන ඉන්නේ. ඒවට අහු වෙන්නේ නැතුව ඉන්න එක තමයි අපිට තියෙන එකම යුද්ධේ. හරිද? අපි ඒක කොහොම හරි ගොඩ දා ගන්න ඕනේ. ඔස්ට්‍රේලියානු කතාව නම් ඉතින් මේ අමුතුවෙන් මේ රැවටෙන සීන් එකක් නෙමෙයි. ඒක දැන් කාලාන්තරයක් තිස්සේ අපි දන්න කතාවක්. බෝට්ටුවෙන් එහෙම යන්න බෑ කියන එක. ඒ නිසා ඒකට වැඩි අවධානයක් යොමු කරන්න. කවුරුර එහෙම ඔබව රවට්ටන්න එනවා නම් පළවෙනි වචනේම ආව ප්‍රතික්ෂේප කරලා දාන්න. අපි NLP ගැන මතක් කරනවා.
ලොතරයි ගන්නකු රුපියල් 40යි යන්නේ වෙන්නේ. කෝටිපතියෝ ලක්ෂපතියෝ බිහි වෙනවානේ. ඉතින් පොඩි ට්‍රයි එකක් දීලා බලන්න ඔබේ වාසනාව කොයි වගේද කියලා. වැඩි වැඩියෙන් මුදල් තෑගි දෙන දිනන්න තියෙන සම්භාවිතාවය වැඩිම වැඩි ලොතරැයි තමයි NLB ගාව තියෙන්නේ. අපි චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට එක ගැනත් කතා කරන්න ඕනේ. ඒක චාර්ජයකින් කිලෝමීටර් 121ක් දුවන්න පුළුවන්. සුපිරිම සුපිරි ඉලෙක්ට්‍රික් ස්කූට එකක් තමයි චෙතක් කියලා කියන්නේ. ඉතින් විශේෂෙන්ම ගර්ල්ස් ලට ආර වාසි තියෙනවානේ චෙතක් එකක් ගත්තම ඔගලන්ට හරි බැලන්ස් එකේ හොඳට වාහනේ රයිඩ් කරගෙන යන්න පුළුවන්. වාහනේ නෙමෙයි බයික් එක රයිඩ් කරගෙන යන්න පුළුවන් චෙතක් එක. ඒ විතරක් නෙමෙයි රිවර්ස් කරන්නත් අර පණ දාගෙන රිවර්ස් කරන්න දෙයක් නැහැ. එක බටන් එකකින් ඔගලන්ට පැටි කිලෝමීටර් 3ක වේගයෙන් රිවර්ස් කරගන්න පුළුවන්. ඒගොල්ලෝ දෙනවා පොඩි ශක්තියක් දෙනවා ඔබේ කකුල් දෙකේ හයියට අමතරව. හරිද? ඉතින් ඒ වගේ වාසි ගොඩක් දීලා තියෙනවා චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට එකේ. වෙලාව උදේ 7:37 දැන්.

0: හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
1: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
3: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
4: ඔබේ lifestyle එකට ගැළපෙන smart drive එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුර අපේට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
7: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: A-level අවසන් classes වෙක්ද NIBM the City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM the City University the place to be
1: this වසරක විශිෂ්ටත්වයේ අභිමානය people's leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොරු. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැල්වනයිස් කරා නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.

0: එකයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: හතයි විනාඩි 41යි වෙලාව. අපි ප්‍රයිම් ගෲප් එකේ අලුත්ම ප්‍රොජෙක්ට් එක ගැන මේ දවස්වල කතා කරනවා. කඩවත තමයි ඒ ලස්සනම ලස්සන අපාර්ට්මන්ට්ස් හැදෙන්නේ. වෙලක් තියෙනවා, ඊට පස්සේ ලස්සන වැවක් තියෙනවා. හරිද? වැවක් නේ. ඊට පස්සේ හරිම ලස්සන සුන්දර පරිසරයක. ඒ විතරක් නෙමෙයි, ඉතින් කඩවත ඔය හයිවේ එක ඔය හැම එකටම ළඟ ළඟ ළඟ තමයි තියෙන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඕගලන්ට 13:22 කියන නම්බරයකට කෝල් එකක් දුන්නොත්. අපි

lk.com සයිට් එකට යන්න. මේත් එක්කම ඇලුමෙක්ස් ගැනත් මතක් කරන්න ඕනි. ඇලුමිනියම් සම්බන්ධව වැඩක් කරගන්න තියෙනවා නම් ඇලුමෙක්ස් ගන්න. මොකද දැන් සමහරක් වෙලාවට අපිට ක්වලිටි ප්‍රොඩක්ට්ස් හොයාගන්න බෑනේ. සමහර ප්‍රොඩක්ට්ස් ගත්තොත් අපිම චෙක් කර කර බලන්න ඕනේ. හැබැයි ඇලුමෙක්ස් කියලා කියන්නේ ඒගොල්ලගේ ක්වලිටි එක, ඒක ජාත්‍යන්තරව ඒක මේක ක්වලිටි ප්‍රොඩක්ට් එකක් කියලා ඒක නම් කරලා තියෙනවා. ඒගොල්ලන්ට ඒකට සහතික තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ආයි යන එන බලන්න දෙයක් නැහැ. ඇලුමෙක්ස් ගත්තොත් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ඉතින් ඔය ළඟ ළඟ ඩිස්කවුන්ට් දෙන එක තියෙනවනේ. එක එක සිස්ටම් අපේ පාරිභෝගිකයා වල්ලගෙන ඒ එක එක සිස්ටම් වලට රැවටෙන්නේ නැතුව හරිම ප්‍රොඩක්ට් එක ගන්න. මොකද මේවා දෙපාර දෙපාර කරන්න පුළුවන් වැඩ නෙමෙයි. වන් ෂොට් වැඩේ ඉවර කරගන්න ඕනි වැඩ. ඉතින් ඒ නිසා ඔබේ ඇලුමිනියම් සඳහා ඔය අවශ්‍යතාවයන් තියෙනවනේ. එක එක ගයක් හදන්න ගියාම ඒ වැඩවලට ඇලුමෙක්ස් ගන්න. හරිද? ඊට පස්සේ අපි පැල්වත්ත කිරි ගැන කතා කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් ගණනාවක් මාකට් එකට හඳුන්වලා දීලා තියෙනවා. විශේෂම කාරණාව තමයි පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ කිරි සන්නාමය. හරිද? ඒ කියන්නේ අපේ රටේ තමයි නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අපේ රටේ පුළුවන්. ඕ කිරිපිටි හදන්න අපේ රටේ පුළුවන්. ඒ තාක්ෂණයේ තියෙන පැල්වත්ත ඒක තමයි කරගෙන යන්නේ. ඉතින් ওই ජාත්‍යන්තරව ඒ රටවල් වල එහෙම මිනිස්සු ඒ හදලා එවන්නේ තේ තාක්ෂණයෙන්ම තමයි. ඒකම තමයි මෙහෙත් ක්‍රියාත්මක වෙන්නේ. එළදෙනුන්ගෙන්ම තමයි කිරි ගන්නෙ. හරිද? වැඩේ පැහැදිලිනේ. ඉතින් ඒ නිසා අපේ රටේ තියෙන ওই ඩොලර් ටික මේ කිරිපිටි වලටත් අපි නාස්ති කරගන්නේ නැතුව අපේ රටේ තියෙන සුපිරිම සුපිරි කිරි එක බොමු. ඒ තමයි පැල්වත්ත කිරි. ඊළඟට බජාජ් ත්‍රිවිල් එක ගැන මතක් කරන්න ඕනි. මොකක් හරි ත්‍රිවිල් එකක් වෙනුවට ඔබ ගන්න ඕනි බජාජ් ත්‍රිවිල් එකක්. ඒතර ප්‍රශ්නයක් නෑනේ. ඔළුව නිදහස්. ආෆ්ටර් සේල් සර්විස් එකත් සුපිරියටම වෙන නිසා ඔළුව කොහොමත් නිදහස්. තාමත් ඕගොල්ලෝ ඩේටා වලට ලොකු බිලක් ගෙවනවද? හපොයි හපොයි හපොයි. ඒක නම් හරියන වැඩක් නෙමෙයි. රුපියල් 1199ට ඔය ඩේටා වැඩේ ඕගලන්ට ෂේප් කරගන්න පුළුවන් හච් එක.

0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ

0: තයිලන්තට පස්සේ ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0711132777.
1: මේ දෙකක් දාගෙන ඉන්නද?
2: ඇයි කන් දෙක පුරවල කන්නද?
1: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
2: අල්ලේ වල්ලේ වේ වේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
3: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
1: නෑනේ අරේ වා
0: සින්දු සියතය.
3: ගියක් සැපයි දවලේ
0: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: styles.
1: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
2: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0.714 152 151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට 100 FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: කමර්ෂල් බැංකේ ෆික්ස් ඩිපොසිට් එකක් දාන්නකෝ. ලක්ෂ 5ක් තියනා නම් වැඩේ කරන්න පුළුවන්. දවස් 100ද 200ද 300ද 400ද 500ද කැමති එකක් තෝරගන්න. විශේෂම කාරණාව තමයි 100ට 11ක් දක්වා ඔයගලට ඉහළ පොලියක් දෙන්න කමර්ෂල් බැංකේ ලෑස්තිලා.

0: සියතාFM හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ විත්හසා
0: අනුග්‍රහය
2: සීලිවීරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනව දැනින් උපරිම මුදලක්
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝත්සී සයිත් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: Hello, good morning.
4: Good morning, Ashcharya.
1: Okay.
4: අද අලුත් සතිය දෙවෙනි මේ සතිය බැස්සනේ නේද? ඒක තමයි. එක පාටව සතිය අලුත් වගේ දැනුණා මං හිතන්නේ මේ. ඊයේ හිතේ නැති හින්ද වෙන්න ඕනේ නේද? එහෙම දැනෙන්නේ ඒක හින්ද වෙන්න ඕනේ. Right. එහෙනම් අද හරි නිවුස් ටිකක් තියෙනවා.
1: හරි. Okay.
4: මේ අපි ඉක්මනට මේ නිවුස් වලට එන්න කලින් අපේ අනුග්‍රහක බවතුන් ගැන මතක් කරලා ඉන්නම්. අපි දැන් හුඟක් දවස් ඉඳන් කතා කරනවා ස්විස්ටෙක් ඇලුමිනියම් කෑෂ්බැක් ප්‍රොජෙක්ට් එක ගැන. කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ, මේකේ දිනවකවාන වරහෙම? ඉතින් මේ ගැන කතා කරනකොට මේ සමහරුන්ට එන ප්‍රශ්න තියෙනවා. සමහරුන්ට හිතෙනවා අපිට ඕක බෑනේ, ඉතින් අපේ පොඩි බජට් එකනේ අපිට තියෙන්නේ, මේ අපේ වැඩේ කරගන්න ස්විස්ටෙක් දාගෙන කෑෂ්බැක් ගන්න ඉතින් ලොකු සල්ලිනේ ඒවා කියලා සමහරුන්ට හිතෙනවා ඇති. එහෙම නැහැ, අපි ළඟ ඇත්තටම මේ ස්විස්ටෙක් ළඟ ඔප්ෂන් තියෙනවා තුනක්. يعني ඔයගලන්ට කැමති රේන්ජ් එක නතර වෙන්න පුළුවන්. ප්‍රීමියම් ක්ලාස් එක තියෙනවා, ඒක හයෙස්ට් ක්වොලිටි ආයිඩිකම් ටිප් ටොප් එකට වැඩේ හොඳටම කරනවා නම් ඒ ක්වොලිටි. ඊට පස්සේ සුපීරිය ක්ලාස් එක තියෙනවා, ඒක හරිම රිලයබල් සෑහෙන කාලයක් විශ්වාසදායකව පාවිච්චි කරන්න පුළුවන් ලෙවල් එකක ක්වොලිටි එකක් ප්‍රොවයිඩ් කරනවා. ක්ලාසික් ක්ලාස් තියෙනවා, ඔයගොල්ලන්ගේ බජට් එකට හරියන විදිහට වැඩේ පොඩ්ඩක් කස්ටමයිස් කරලා එහාට මෙහාට කරලා කරගන්න පුළුවන්. ඉතින් ස්විස්ටෙක් කියන්නේ එහෙම පාරිභෝගිකය පැත්තනොත් හිතන ඔයාගේ බජට් එක ගැනත් හිතලා එහාට මෙහාට ඇජස් වෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඔයා මේ දවස්වල ගෙදරක් හදනවා නම්, ඔෆිස් එකක් හදනවා නම්, සමහරු මේක ගැන කියනකොට අහනවා මේ අපි ඉතින් පොඩි රෙපයාර් එකක්නේ මේ කරන්නේ, අලුතෙන් හදන්නේ නැහැනේ, ඉතින් පොඩි වැඩක්නේ මේක, ඕකට සෙට් නැතුව ඇති නේද? නෑ නෑ, එහෙම නෑ, ඒකත් මේකට සෙට්. ඔයා පොඩි රෙපයාර් එකක් කරනවා නම් ඒකෙදි වුණත් ඔයාට ඇලුමිනියම් වින්ඩෝස් ඇලුමිනියම් ඩෝස් වල අවශ්‍යතාවයක් තියෙනවා නම් කතා කරන්න. ඔයාගේ ෆැබ්‍රිකේටර්ට, ඔයා හැමදාම වැඩ කරගෙන එන ඇලුමිනියම් වැඩ කරන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එයාට කතා කරන්න. කතා කරලා එයාට කියන්න මේ වැඩේ ස්විස්ටෙක් වලින් කරන්න කොච්චරක් ගාන යනවද කියලා කොටේෂන් එකක් දෙන්න කියලා. ඔයාගව ෆැබ්‍රිකේටර් කෙනෙක් නැත්තම් ඔයාට ස්විස්ටෙක් එකට කතා කරලා කෙලිම කොටේෂන් එකක් ඉල්ල ගන්නත් පුළුවන්. ඒ කොටේෂන් එක ඔයා යවන්න ඕනේ 076-780-7000 අංකෙට වට්සැප් කරලා. ඊට පස්සේ වැඩේ කරන් යන්න ඕන පිළිවෙලේ ගොල්ලෝ කියයි. ඔයා වැඩේ කරලා ඉවරනාට පස්සේ ස්විස්ටෙක් එකෙන් ඉන්ස්පෙක්ෂන් ටීම් එකක් ඇවිල්ලා ටෙක්නිකල් ඉන්ස්පෙක්ෂන් එකක් කරලා ඔයාට ලැබෙන්න නියමිත කෑෂ්බැක් එක කොච්චරද කියලා තීරණය කරාවි. රුපියල් මිලියන 2.5 වෙනකන් කෑෂ්බැක් ලබා ගන්න පුළුවන්. දිනා ගන්න නෙවෙයි මේක, දිනුම් මැදීමක් නෙවෙයි. ඔයා වැඩේ ස්විස්ටෙක් වලින් කරනවා නම් කොටේෂන් එක ඔයා මේබි 076-780-7000 වට්සැප් කරනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම කෑෂ්බැක් එකක් හම්බෙනවා. කතා කරන්නම් ඊළඟට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ගෙන්වා බෙදා හරින GWM වාහන රේන්ජ් එක ගැන. මෙහෙමයි, සමහරු ඉන්නවා වාහනයක් කිව්වහම ඉතින් එයාට ඕනේ පොයින්ට් A to B යන්න විතරයි. හැබැයි තව සමහරු ඉන්නවා වාහනයක් එක්ක තව හුඟක් කාරණා සලකලා බලනවා. එයාට ඕනේ හොඳ ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එකක්. වාහනේ තමන්ගේ වාහනය ඇතුළ නැග්ගම නිකන් ප්‍රීමියම් ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එකක් හම්බෙනවට සමහරු කැමති. සමහරු කැමති වාහනයකින් A to B යනවට වඩා දෙයක් වාහනෙන් තමන්ට හම්බෙනව නම්. සමහරු කැමති වාහනේ වඩා කම්ෆර්ටබල් වෙනවට, වාහනේ නිකන් වාහනේ නැග්ගම වාහනේ පර්ෆෝමන්ස් මාරයි කියලා දැනෙනවට, වාහනේ නැග්ගම වාහනේ විතරක් නෙවෙයි මුළු පාරම තමන්ගේ කන්ට්‍රෝල් එකේ තියෙනවා වගේ දැනෙනවට, එහෙම වෙනස් ප්‍රීමියම් ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එකක් දිහා බලන කට්ටිය නිකමට ගිහිල්ලා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එකෙන් හවල් H6, හවල් H6GT, ටැංක් 500, ටැංක් 300 වගේ වාහනයක් පොඩ්ඩක් ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාලා බලන්නකෝ. ඔයාට එතකොට තේරෙයි ආඩේ මේක නියමයිනේ, මේක තමයි මගේ වාහනේ කියලා. කතා කරන්න 0117-888-666 කතා කරලාගේ ටෙස්ට් ඩ්‍රයිව් එක අදම වෙන් කරගෙන යන්න ගිහිල්ලා බලන්න. ඒ අතරේ සල්ලි හදිසියක් තියෙනවා නම් හතේ තියෙන රත්රන් ටික අරගෙන ගිහිල්ලා රන් පවුමට ඉහළම අත්තිකාරමක් දෙන CDB එකේ ඒක තියන්න හිතේ කරදරයක් නැතුව. මොකද එතන පරිස්සම්, එතන අවංකයි. ඔයා දන්නවා ඔයා වෙනුවෙන් දෙන්න පුළුවන් ඉහළම අත්තිකාරම ඔයාට දෙනවා අඩුම පොලියකට කියලා. ඒ විතරක් නෙවෙයි, දැන් මේ අඩුම පොලියට මේක ගද්දි පවා ඒ අඩුම පොලියෙන් පළවෙනි මාසේ පොලියෙන් භාගයක් ඔයාගේ අතට නැවත ලබා ගන්න වාට CDB අවස්ථාව සලසලා දීලා තියෙනවා. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන කතා කරලා වැඩි විස්තර දැනගන්න 01 1 7 388 388 තමයි දුරකථන අංක. ඔන්න දැන් අපි ලෑස්ති පත්‍රයට එන්න. අරුණ පත්‍රය මං ඉස්සෙල්ලා මතට ගන්නෙ. අඟුරුවාතොට සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ ගින්නෙන් නවයක් මරුට, දෙදෙනෙක් අතුරුදන්, පිලිස්සුණු 52ක් රෝහලේ. ආදි වශයෙන් මේ ඉලක්කම් නම් දැන් එහෙට මෙහෙට තව වෙනස් වෙලා ඇති. 11 දෙනෙක් මිය ගිය බවත්, තාම 7 දෙනෙක් මං හිතන්නේ ප්‍රතිකාර ලැබනවා. 52ක් නිරුපද්‍රිතව බේරගන්න පුළුවන් වෙලා තියෙනවා. 3 දෙනෙක් ගැන තාම කිසිම ආරංචියක් නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ කියලා තාම හොයනවා. ඔය අතරේ තව හොරණ දීම තව සිද්ධියක් ඊයේ දවසේ වෙලා තුර අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඉතින් මේක තමයි අද සියලුම පාහේ පත්‍රවල ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් දැනට ප්‍රතිකාර ලැබෙන හැමෝටම සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අතරේ මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් තියෙනවා. තෙල් සංස්ථාව ජනතාවට අනතුරු අඟවනවා. තෙල් පරිස්සම් නොකළොත් ප්‍රතිවිපාක දරුණු වේවි කියලා. ඩොලරය ඉහළ යාම හා මැද පෙරදිග යුද තත්ත්වය සමනය නොවීම හේතුවෙන් ඉන්ධන පරිභෝජනය ප්‍රවේශමින් සිදුවන කළහොත් ඉදිරියේදී දරුණු ප්‍රතිවිපාකවලට මෙරට ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා කණිතෙල් නිතික සංස්ථාව කියන ඉන්ධන පරිභෝජනය මන් දන්නේ නැහැ මොකද්ද ප්‍රවේශමින් කරනවා කියන්නේ කියලා. වෙන්ද පොල් සම්බෝලෙට තේ හැදි දෙකක් දානවා නම් දැන් එකක් දාන්න වගේ එකක්ද මේ කියන්නේ කියලා මන් දන්නේ නැහැ. මොකද කොච්චර පරිස්සමින් පාවිච්චි කළත් ගෙදර ඉඳන් මෙතෙන්ට එන්න මට යන පෙට්‍රල් ප්‍රමාණය ඉතින් යනවා. ඒ කියන්නේ සහය එන ගමන් අතරමඟ අපි ඉස්සර නවත්තලා පෙට්‍රල් ටික හලලා යනවා කියලා. එහෙම පාවිච්චි කරන්නේ නැහැ මං හිතන්නේ. කවුරුත් පෙට්‍රල් කියන එක පාවිච්චි කරන්නේ ඒ පාවිච්චි වෙන විදිහ සමහර විට ඉතින් මේ කියන්න අදහස් කරන ඇති. ජඩ්ඩ පාප් එහෙම ගෙදරට වෙලා ඉන්නකෝ මෙතන යන ගමනක් යනවාකෝ පයින් මේ පෙට්‍රල් අමාරු වෙන්නේ ගේන්නේ කියලා තමයි මං හිතන්නේ මේ කියනවා ඇත්තේ. සහ සමහර විට ඉතින් සුළු පිරිසක් ඉන්න පුළුවන් මේ වගේ අවදානම් සහගත. එහෙම නැත්නම් අර පරිසම්කාරීව ජීවත් වෙන්න ඕන මොහොතකත් පොඩ්ඩක් නාස්තිකාර විදිහට වැඩිපුර ගමන් බිමන් යන අර මේ කට්ටිය. හැබැයි ඉතින් ඒ ඇත්තටත් ඒ ගමන බිමන අවශ්‍ය හින්ද වෙන්නේ නැති නේද? යන්නේ නේද? අමාරුයි ඒක තේරුම් ගන්න කමන්නේ. බලමු. දිවයින පත්‍රයට මං එනවා. දෙමඩකොඩ අවිගබඩාවෙන් රහස් එළියට රිවෝල්වර් 19ක් කෝටියක මත්පෙතිත් දැලේ තරුණ යුවලක් පලා ගෙහින් කියලා කියනවා. පැලියකොඩ අපරාධ කොට්ටාශයේ මගින් දෙමඩකොඩ ප්‍රදේශයේ නිවසක සංගවාති බීදී සොයාගත් මෙරට නිෂ්පාදිත රිවෝල්වර් 19ක් පාතාල කල්ලි කිහිපයකට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ඒවා බව විමර්ශනවලින් අනාවරණය වෙලා තියෙනවා කියලා දිවයින පුවත්පත තමන්ගේ හෙඩ්ලයින් එකෙන් කියන මේ දෙමඩකොඩ චමින්දට අයිති ඒවා කියලාත් මම දැක්ක වෙන පුවත්පතක සඳහන් වෙලා දෙමඩකොඩ චමින්දට අයිතියි සැක කරනවා කියලා දාලා තිබුණා. ඔය අතරේ හොරණ බැංකුවකින් කෝටි 3.5ක් කොල්ලකයි. මේක හරිම ලස්සන කොල්ලකෑමක්. හොරණ නගරයේ පිහිටි රජයේ බැංකුවකට අයත් රුපියල් කෝටි 3.5ක මුදලක් එම බැංකුවේ කළමනාකරු විසින් වෙනත් ATM යන්ත්‍ර වෙත රැගෙන යාමට සූදානම්ව සිටියදී එන්නේ සල්ලි මල්ල බැංකුවෙන් එළියට අරගෙන යන්න ලෑස්තිලා ඉන්නවා ATM වලට බෙදන්න. ඔය අතර මේ ප්‍රවෘත්තිය සඳහන් වෙලා තිබුණේ මේ ඒ ආරක්ෂක නිලධාරියා ඒ වෙලාවේ ඇතුලේ මක්රි කොලේක අත්සන් කර කර ඉන්න අතරේ කළමනාකාරවරයා සල්ලි මල්ලත් අරන් එළියට ඇවිල්ලා තියෙනවා.
1: හරි.
4: ආරක්ෂක නිලධාරිය නැතුව. එතකොට එතනින් මේ පයින් ඇවිදගෙන ආපු හාදේ කළමනාකාරවරයාගේ සල්ලි මල්ල උදුරගෙන පයින්ම දුවලා තියෙනවා. කෝටි 3.5ක සල්ලි මල්ල උදුරගෙන හාදයා පයින් දුවලා. ඉතින් කොල්ල කෑමක් කියලා කිව්වට මෙහෙම නිකන් යන ගමක් උදුරගෙන දුවලා වගේ එකක් තමයි. වෙලා තියෙන මේ පිළිබඳව හොරණ පොලිසියට තොරතුරු ලැබීමත් සමගම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් නගරයේ හදිසි මාර්ග බාධක යොදා මෙහෙයුමක් ක්‍රියාත්මක කළද කොල්ලකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත. දැන්ට එහෙම ඒ සල්ලි ටික නැහැ. ඒ හාදයා නැහැ. පයින් දුවලා තියෙන්නේ අරගෙන. ඉතින් පොලිසියට ඉන්දියාවෙන් මේ කැබ් එහෙමත් දුන්නා නේද? ශෝක් නේ දෙක පයින්දුවලත් බේරෙන්න්න පුළුවන් කියන්නේ. පොලිස්සියට අරන් දෙන්නට කැබ්ද රනින් ශූස්ත මොනවාද කියලද එක පාට්ටම හිතාගන්න බැරි පොඩි පැටලිල්ලක් කරවා කොහට පයි ගැනකම අරන්දුවල තිර සල්ලිටික දැන්ඒක ඒකට අල්ලකරි අල්ලකරි අල්ලගොනි අල්ලකට ඕ කාව දල්ලගත්ත නැත්තේ අල්ලගටි මඟෙනවා දිනමින පත්තරයට පාස්කු ඉරුදින ප්‍රහාර විමර්ශනය පිළිබඳව ගෝටාට රට ගමන් තහනම් බුද්ධ්‍යංශ නිලධහරින් දෙදෙනකුත් ඇතුළත් නියෝගය ආගමන විගමන පාලකට සමහර අපි එක පැත්තකින් පොලිසිය ගැන කැබ්නෙවේ රංශූ සරන් දෙන්න ඕනි කියලා කියන ගමන් තව පැත්තක සමහර කාරණා සම්බන්ධයෙන් වෙනදා අතපය දිගු නොවූ තැන්වලට නීතියේ අතපය දිගුවෙමින් පවතින බවත් පේන්න තියෙනවා. ඒ වගේම සමහර සිද්ධි සම්බන්ධ පහුගේ සතිය දෙක අපි මේ කතා වුණා. සමහර තැන්වලදී නීතිය අත කොටයි ඒ හරියට යන්නේ නැතුවරේද. අපි අපිට මතකයි පහුගේ සතියේ පහුගේ සතියට කලින් සතියේ තම ආන්දෝලනාත්මක ළමා අපචාරයක් පිළිබඳව ලොකු ප්‍රවෘත්තියක් දෙනවා. හරි අමාරුවෙන් තමයි පොලි ඒ කියන්නේ නීතියේ අත ඒ හරියට නිකන් දික්කුණේ හරිම අමාරුවෙන් තාමත් ඒ හරියට හරියට අල්ලගෙන නැද්ද දැද්ද ඇති ඒ හරි අමාරුයි. හැබැයි ඉස්සර ඒ වගේ අමාරුවෙන් තියා නීති අත දික්කර සතිය නීති හැරලවත් බැලුවේ නැති තැන්වලට යම් විදිහකට අත දිගුවෙමින් පවතිනවා. ඉතින් හොඳ නරක මැදින් මේක යනවා අපි බලන් එමු. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ යුද හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන් දෙදෙනෙකුගේ විදේශක ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ විදේශ ගමන් තහනම් නියෝගයක් නිකුත් කරලා තියෙනවා. යුද හමුදාවේ හිටපු කර්නල්වරයෙක් වන මොහොමඩ් අන්සාර් සහ හිටපු බුද්ධ්‍යංශ නිලධාරියෙක් වන ප්‍රේමානන්ද උදාලගම කියන දෙන්නට තමයි මේ ගෝටාට ඇරුණහම මේ විදිහට විදේශ ගමන් තහනම පැනවිලා තියෙන්නේ. ඊළඟට අපිට තියෙනවා මෙහෙම තවත් ඒ වගේ හරිම විනෝදාත්මක ප්‍රවෘත්තියක්. මුදල් විශුද්ධිකරණ නඩුවෙන් ඩේසි ආච්චි නිදහස් කළාටන් මාවත් නිදහස් කරන්න කියලා යෝෂිතගෙන් ප්‍රතිශෝධන පෙත්සමක් යොමු වෙලා තියෙනවා. මේ පෙත්සමට අවසර හම්බෙලා තියෙනවා. මං හිතන්නේ මේක ජුනි මාසේ 16 වෙනිදා මේ පෙත්සම් පිළිබඳ විභාගය පවත්වන්න නියමිතයි. ඉතින් මේ පෙත්සම් කරුවගේ තර්කය වෙන්නේ ඒ දෙන ලද කාල සීමාවක් ඇතුළත අයතාලිස මුදල් හරි හම්බ කිරීමක් සම්බන්ධයෙන් ඩේසි ෆොරස්ට් සමග එකතු වෙලා යෝෂිත රාජපක්ෂ කුමන්ත්‍රණයක් කළා කියලා තමයි මේ චෝදනාව එල්ල වෙලා තියෙන්නේ. ඉතින් එතකොට කුමන්ත්‍රණය කරපු දෙන්නගෙන් එක්කෙනෙක්ව නඩුවෙන් නිදහස් කළාම එතකොට කුමන්ත්‍රණය තනියෙන්ද කළේ වගේ ප්‍රශ්නයක් වෙනවා. ඒක තාක්ෂණික වශයෙන් කුමන්ත්‍රණයක් කළා කියන තැනින් මේ නඩුව ඉස්සරහට ගෙනියන්න බෑ කියලා තමයි ඒගොල්ලගේ පැත්තෙන් කියන්නේ. අනිත් පැත්තේ නීතිඥ කෙනා නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. ඩේසි ෆොරස්ට් නිදහස් කරලා තියෙන්නේ එයා කුමන්ත්‍රණයට සම්බන්ධ නෑ හරි එයා කුමන්ත්‍රණයක් කරලා නෑ හරි කියන ආස්ථානයේ ඉඳන් නෙවෙයි, එයාට සිහිකල්පනාව නැති හින්දා නඩුව ඉස්සරහට පවත්වාගෙන යන්න තාක්ෂණිකව බෑ එයාව තියාගෙන සිට. ඒ හින්දායි අයින් කරලා තියෙන්නේ එයාව නඩුවෙන්. එතකොට ඒක යෝෂිතට එරෙහිව නඩුව පවත්වාගෙන යෑමට බාධාවක් තියෙවේ කියලා අපි බලමු. ජුනි 16 වෙනිදාට අධිකරණය මොකද්ද මේ සම්බන්ධයෙන් තීරණය කරන්න කියලා. ඊළඟට අන්තිමට මම මේ ප්‍රවෘත්තිය ගන්න කැමති එල් නිනෝ තත්ත්වයක් මත ජූලි අගෝස්තු වැස්ස අඩුවේ කියලා ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් තියෙනවා. මේ එල් නිනෝ ප්‍රවෘත්තිය දැන් ටික දවසක ඉඳන් කතා බහට එන පුවතක්. මේකේ මට හිතනවා යම් යම් පාර්ශ්ව ඉතාම සතුටින් කියන ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන් කියලා. මේක ෂුවරකටම කණ්ඩායම් දෙකක් ඉන්නවා මේක සතුටින් කියන. එක කණ්ඩායමක් තමයි ආශ්චර්ය අර දැන් ඉන්නවා අර මේ රටේම ඡන්ද එකතු කරලා යාන්තම් හම්බෙන ජාතික ලැයිස්තු සීට් එකෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා 10 වෙනිය වෙන්න හිතාගෙන ඉන්න ඩයල් ඉන්නේ. තමාරු ඉන්නවනේ ජනාධිපතිකම ඉල්ලගන්න. මෙහෙම යන්න බෑ මේ අපිට දෙන්නකෝ අපි කරලා බෑ අපි ගාව තියෙනවා සැලසුම අපිට දෙන්න කියලා අර හරියන්නේ නැහැ. අවුරුදු කාලෙට කොකිස් අච්චු ඉල්ලනවා වගේ අපේ නයිනටෝට මාමට හොඳට කොකිස් පුච්චන්න පුළුවන් ඔන්න අච්චුව පොඩ්ඩක් දෙනවාකෝ අපි කොකිස් පුච්චන්න කියලා කියනවා. තමාරු කියනවා අපේ ලොකු අපච්චිගේ පුතාට හොඳට කොකිස් පුළුවක් අච්චුව දෙනවාකෝ පුච්චන්න කියලා. ඉතින් ඒ වගේ ජනාධිපතිකම කොකිස් අච්චුවක් වගේ ඉල්ල ඉන්න හාදයන්ට හිතනවා ඇති එල්නිනෝ එක එනවා, එල්නිනෝ ආවම රට වැටෙනවා, ආණ්ඩුව පෙරලෙනවා, මට ඉල්ලගත්ත හැකි කොකිස් සච්චෝ කියලා. අර අර ගහස්සෙන් එබිල බලාගෙන ඉන්න අර කහපාට කෝට් එකක් ඇදගත්ත කළු ඇමරිකානු හාදයා වගේ සමහරු අල්ල පිරිමදිමින් තමයි එල්නිනෝ ගැන නිවුස් එක කියනවා ඇත්තේ. ඒ වගේ තව සමහරු ආණ්ඩුවට සම්බන්ධ අය මේ ඔය නිතර නිතර හාන කට්ටි හිතන ඇති ආ දැන් අපි හාන ඔක්කොම එල්ලිනෝ එක පිටින් යව් හැකි කියලා. ඉතින් කොහොමද මේ එල්ලිනෝ තත්ත්වය ගැන ප්‍රවෘත්ති පළ වෙනවා. කාලකුරු විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පුවත්පත්වලට කතා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. සමහරු පාවිච්චි කරනවා සුපර් එල්ලිනෝ කියලා වචනයක්. ඇත්තටම එහෙම එක එහෙම විද්‍යාත්මක එහෙම වචනයක් නැහැ. අපි පාවිච්චි කරන වචන කිහිපයක් තියෙනවා. මොඩරේට් එල්නිනෝ, නෝමල් එල්නිනෝ, ස්ට්‍රෝං එල්නිනෝ, වෙරි ස්ට්‍රෝං එල්නිනෝ කියන වචන තමයි පාවිච්චි වෙන්නේ. මේ එනවා කියන එක නෝමල් එල්නිනෝ එකක් කියලා කියන්නේ. ලංකාවට 83, 97, 98, 2015, 2016 සහ 2023, 2024 කියන වර්ෂවල එල්නිනෝ තත්ත්වය ඇවිල්ලා තියෙනවා. සමහර අවස්ථාවල අපිට ස්ට්‍රෝං එල්නිනෝ තත්ත්වයන් පවා ඇති වෙලා තියෙනවලු. ඉතින් පොඩ්ඩක් අන්ප්‍රඩික්ටබල් වෙනවා. වහින කාලට වහින්නේ නැහැ, වහින්නේ නැති කාලට වහිනවා වගේ. මාර්තු අප්‍රේල් වල මේක ආරම්භ වෙලා සාමාන්‍යයෙන් ලබන අවුරුද්ද පෙබරවාරි විතර වෙනකන් තියෙයි කියලා කියනවා. අගෝස්තු සැප්තැම්බර් ජූලි අගෝස්තු වල වැසි අඩු වෙනවා. සැප්තැම්බර් වැසි තත්ත්වය පිළිබඳ දැම්ම පුරෝකථනය කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් අපි බලමු. සමහරු කියනවා මේ එල්නිනෝ තත්ත්වයේ හින්දා තවත් විදුලි අර්බුදයකට පවා අපිට යන්න සිද්ධ වෙයි කියලා. අනේ මන් දන්නේ දෙන දෙයියෝ දෙනකොට නේද ගෙට පැනලා හොම්බට එන එනත් දෙනවලු. ඉතින් අපි බලාගෙනමු.
1: හරි, සුබ දවසක්.
4: සුබ දවසක්.
0: හතර වටේම පත්තර තප්පරේට 100ට
1: පත්තරේ විත් හසා
0: අනුත්

0: තුවියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: 98.2 98.4

0: 8යි විනාඩි 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी
1: වැඩිහිටි නිවාසයේ ගින්න සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද මිලනිය බටගොඩ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්න සම්බන්ධයෙන් අද මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී එෆ්.යු. වොට්ලර් පැවසුවේ රාජ්‍ය රස පරීක්ෂකවරයා විසින් අද ඒ ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවයි. වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් මියගිය කරන 11ක්. තුවල් ලබා සිටින 7 දෙනෙකු මෙවන විට ප්‍රතිකාර ලබන්නේ හොරණ මූලික රෝහලේ. 3 දෙනෙකු තවදුරටත් අතුරුදන්. මුදාගත් 50ක් දෙනෙකු මෙවන විට බටපොල පාසලේ රඳවා සිටිනවා. දැන් විදෙස් පුවතක්. ඉන්දියාවේ නවදිල්ලි නුවර පෞද්ගලික රෝහලක ඇති වූ ගින්නකින් මියගිය පුද්ගලයන් ගණන 21ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගින්නෙන් පිළිසුම් තුවාල ලැබූ සංඛ්‍යාව 60ක්. ගින්න හටගෙන ඇත්තේ දකුණු දිග දෙල්ලියේ මහල් ගොඩනැගිල්ලක තිබූ පෞද්ගලික රෝහලකයි. දකුණු ආසියානු සහ අප්‍රිකානු රටවල පුද්ගලයන් පිරිසක් මෙම ගින්නට හසු ඇති බවයි ඉන්දියා මාතේ වාර්තා කළේ.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 98.4

0: උදේ හැංගීමෙන් අමාරුවෙන් මිදුනේ. දැන් ඒ ගැන මතක් කරන්න එපා. උදේ ඔබ ඇහුවේ නැත්තම් උදේ අපි වැටිච්ච අමාරුව.
1: හරි.
0: උදේ අපි ඉමෝෂනල් වෙලා අපිට වැඩසටහන කරගන්න බැරි වුණු විදිය.
1: හරි.
0: ඒක ඔබ ඇහුවේ නැත්තම් අහපු කෙනෙක්ගෙන් අහගන්න. අපෙන් නම් අහන්න එපා. අපිට ආපහු ඒ රවුම යන්න බෑ.
1: හරි. දැන් අපි 8:17 ඉඳන් වැඩ පටන්
0: ගන්න යන්න.
1: හරි.
0: මට තියෙනවා පොඩි කතාවක්. මේක කෙනෙකුට පාපෝච්චාරණයක් කියලා හිතෙන්න පුළුවන්. මේක මගේ ලයිෆ් ස්ටෝරියේ මම කාලයක් තිස්සේ තියාගෙන තිබු කතාවක්. මං හිතනවා මේක අද කිව්වේ නැත්තම් මම මේක ආයි කියන්න ඕනෙත් නැහැ කියලා.
1: ඒ මොකක්ද?
0: මගේ හිත දිවගෙන යනවා අවුරුදු කීපයක අතීතයට.
1: හරි.
0: 2011 අප්‍රේල් 11. සමහන්. 2022 අප්‍රේල් 11.
1: හරි. 2022 අප්‍රේල් 11.
0: වැඩි කාලයක් නැහැ. අවුරුදු 4කට උණි.
1: මමත් හිටියානේ.
0: අපිට එනවා ජාත්‍යන්තරින් කෝල් එකක්. මොකක්ද ඒ කෝල් එකකින් කියන්නේ? දැන් ඔය ළමයි ගිහින් නිදාගන්න. ඕගොල්ලන්ගේ රට බංකොලොත් වෙලා. මේ තමයි අපිට ආපු කෝල් එක.
1: හරි.
0: අපිට එහෙම කෝල් එකක් ආව ඔබට මතකයි.
1: මතකයි. යස්.
0: ඉතින් අන්න ඒ ලේබල් එකෙන් පටන් අරගෙන 2024 මේ දවස් හරි වැදගත්. දෙසැම්බර් මාසේ 20 වෙනිදා වෙනකොට ඔයාගේ ඔළුව වගේ, ඔයාගේ ඔළුව වගේ හිස් වෙලා තිබිච්ච.
1: ලස්සන ඔබ.
0: ඔයාගේ ඔළුව වගේ හිස් වෙලා තිබිච්ච.
1: හරි ලස්සනයි.
0: මහා භාණ්ඩාගාරෙට ඩොලර් බිලියන 6ක් එකතු කරලා දීලා මාකට් එකේ 380ට බ්ලැක් මාකට් එකේ 450ට විතර කුලප්පුව හැදිලා වගේ දූපු ඩොලර් එක.
1: හරි.
0: අල්ලලා දමණය කළා. රුපියල් 298 කියන තැනේ ගැට ගහලා මේ ලෝකේ ඕනම රටක ඉන්න ඕනම ආයෝජකයෙකුට බයක් සැකක් නැතුව ගනුදෙනු කරන්න ආයෝජනය කරන්න පුළුවන් රටක් කියලා ආයිමත් ලැජ්ජ නැතුව කියන්න පුළුවන් තත්ත්වයට ගේන්න කොන්දේසි නැතුව කැපවෙච්ච අපවෙච්ච මිනිස්සු මේ රටේ හිටියා.
1: Definitely.
0: කොහොක මිනිස්සුන්ට මතක නැතත් ගුණේ තියෙන මිනිස්සුන්ට ඒවා මතක තියෙන්න ඕනේ.
1: ඔව් ඇත්ත.
0: ඒ අතරින් කලබල වෙන්න එපා මේවා කියන්නේ.
1: හරි ඔකේ.
0: කතාවම අහලා කලබල වෙනවා නම් කලබල. ඒ අතරින් මගේ සිද්ගත්නම චරිතය තමයි හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්තයා.
1: හා ඔකේ.
0: ඔය අතරේ මං ඔයාලට පොඩි සිද්ධියක් කියන්න. මගේ ඥාති දියණියකට එකපාරක් ජීවිත තර්ජනයක් මට්ටමේ අසනීපයකට මූණ දෙන්න සිද්ධ වුණා. මේක මොලේ මැද තියෙන පිටියුටරි කියන ග්ලෑන්ඩ් එක ආශ්‍රිතව සිද්ධ වෙච්ච පොඩි ප්‍රශ්නයක්. එතන ටියුම එකක්.
1: පොඩි
0: ගෙඩියක් ගැටිත්තක් වාගේ එකක්. මේ පිටියුටරි ග්ලෑන්ඩ් එක කියන එක අපේ ශරීර ක්‍රියාකාරීත්වයේ හුඟක් දේවල් පාලනය කරන පාලන මධ්‍යස්ථානයක් වගේ තැනක්.
1: හරි.
0: ඒ පිටියුටරි ග්ලෑන්ඩ් එක ආශ්‍රිතව තමයි මගේ මේ ඥාති දියණියට මේ ඔපරේෂන් එක කරන්න සිද්ධ වුණා.
1: හරි.
0: මේ ඔපරේෂන් එක මොනතරම් සංකීර්ණ එකක්ද කියලා කියනවා නම් ඔපරේෂන් එක අතරතුර වෛද්‍යවරයාට කිවිසුමක් ගිහිල්ලා වැඩිපුර මයික්‍රෝ සෙන්ටිමීටරයක් කැපුණොත් ඇතුළට මේක අයින් කරන වෙලාවේ ලෙඩා ඩිසේබල් වෙනවා. බාගෙට කැපුණොත් වැඩේ වන වෙනවා.
1: හරි.
0: ඒ රිස්ක් එක ගන්න නැතුව ඒ ටියුම් එක එහෙම තියන්න ඇරියොත් ලෙඩාගේ ජීවිතය අවදානමට යනවා. මේ අපි වැටිලා තිබිච්ච ආර්ථික තත්ත්වෙන් මේ රට ගොඩ ගන්න එකක් තිබුණේ අන්න ඒ වගේ. වැඩිපුර කැපුණොත් ලෙඩා අකර්මණ්‍ය වෙනවා. ලෙඩා ආබාධිත වෙනවා.
1: හරි.
0: බාගට කැපුණොත් වැඩේ උඩු දුවනවා. අතෑරලා දැම්මොත් ලෙඩා මැරෙනවා. එහෙම තත්ත්වයක තමයි
1: හරි
0: 2022 අප්‍රේල් 11 වෙනකොට අපේ රටේ තත්ත්වෙ තිබුණේ. අපිට බොහොම ඉක්මනට හැමදේම අමතක වෙන මිනිස්සු නිසා මං දින වකවානු මතක් කරා.
1: ඔකේ.
0: ඉතින් මං කිව්වා මේ මේ වැඩේ මේ රට ලිඳට වැටිච්ච රට ලිං කට වෙනකන් ගෙනෙන්ඩ මහන්සිච්ච මිනිස් අතරේ මගේ හිත්ගත් චරිතය හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්මයා කියලා. එතුමාව මට වතාවක් මුණ ගැහෙනවා. මේ ඔපරේෂන් එක ඉතාම තදින් යන කාලේ මේ රට ගොඩගන්න තියෙන සියලුම ෆිස්කල් නීති පාවිච්චි කරලා දන්න සියලුම ගැට එකතු කරලා ගහලා මේ දැල වියලා මේ රට ගොඩට අදින්න කරන්න තියෙන සියලු කැපවීම් උදේ රෑ නැතුව මිනිස්සු එකතු වෙලා කරන කාලේ
1: හරි
0: මට එතුමා මුණ ගැහෙනවා. එතුමා ડોක්ටර්ව හම්බෙලා එන ගම පොඩි වෙලාවකට මුණ ගැහෙනවා.
1: හරි
0: ඒ වෙලාව මට කියනවා, අරවින්ද මට මගේ ડોක්ටර් කිව්වා මෙන්න මෙහෙම, මිස්ටර් මහින්ද ඔයාගේ සෞඛ්‍ය ගැන දශමයක් හරිවා හිතනවනම් ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න. ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න. ඔයා රට හදන එක ඇත්ත, නමුත් ඔයාව බලාගන්න එක මගේ යුතුකම. ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න. මිස්ටර් මහින්ද සිරිවර්ධන මයෙන් අහනවා, අරවින්ද එහෙම කිව්වා කියලා මම කොහොමද අරවින්ද මේ වගකීම මගාරින් මේක කරන්න ඕනේ කියලා. දැන් මට මතකයි ඔය කාලේ ඕවා තමයි වීරය හොයන්න පුළුවන් කාලේ.
1: හරි.
0: නොකෙරෙන දීගෙට කෝඳුරු තෙල් පට්ටි ගණන් ඉල්ලලා වැඩේ කරයරපු මිනිස්සු බුරුත්තු පිටින් ඉන්න කාලෙක තමයි. ඒ වගේම අලියත්තු දාලවත් මේ ආර්ථිකයේ ගොඩගන්න බෑ කියලා ඔස්තාඩ්ලා කියපු කාලෙක තමයි ඔය මිනිස්සු ටික බෙල්ල තිබ්බේ මේ රට ආර්ථික වශයෙන් ගොඩදාගන්න. ඒ තමයි මල්ලි මිනිස්සු.
1: ඕකේ.
0: හැබැයි එච්චර හරියක් කරලා මේ රට ගොඩ දාපු මිනිස්සුන්ගේ ක්‍රෙඩිට් එක මිනිස්සුන්ට දුන්නද? ඒ මිනිස්සුන්ට ක්‍රෙඩිට් එක දුන්නද? ඒ ක්‍රෙඩිට් එකත් ගන්න සමහර මිනිස්සු දඟලුවද? මතක් කරලා බලන්න.
1: හරි, ඕකේ.
0: හැබැයි ඔය ඔක්කොම දේවල් දිහා මට මතකයි මහින්ද සිරිවර්ධන මහත්මයා බොහොම උපේක්ෂාවෙන් බලන් ඉඳලා. එයාට තව දුරටත් මේ සියලු තනතුරු වරදාන වරප්‍රසාද භුක්ති විඳමින් වැඩේ කරාට පස්සේ ඕන මිනිහෙක් ඉන්නවනේ. එතුමා ඉල්ලුව එකම වරප්‍රසාදේ විශ්‍රාමයේ විතරයි. එතුමා අද ඉන්නේ පිලිපීනේ.
1: හරි.
0: හැබැයි සීනි කොහෙ තිබ්බත් කූඹි වහනවා. මේ වගේ දක්ෂ මිනිහෙක්ගේ වටිනාකම දන්න IMF එක එතුමාට දෙන්න පුළුවන් ඉහළම තනතුරක් ඒ රටේදී දීලා
1: තියෙනවා. වව්.
0: රටෙන් යන්න කලින් තව එකම එකපාරක් එතුමාට හම්බෙනවා.
1: හරි.
0: මෙන්න මේක තමයි කතාව. මේක තමයි එතුමා කියලා ගිය කතාව. මට කිව්වා, අරවින්ද අපි මේ වලින් ගොඩ එන ගමන් ඉන්නේ. තව අවුරුදු ගානක් යනවා මේකෙන් හරියට අපිට එළියට එන්න. මේක හරියට තුනී වීදුරුවක් උඩ ඇවිදිනවා වගේ වැඩක් අරවින්ද. එක වැරදි තීරණයකින්, එක වැරදි මූලෝපායකින් මේ ගත්තු සේරම ගැම්ම එක මොහොතෙන් ඉවර වෙලා අපි පටන් ගත්ත තැනටම ආපහු ඇදගෙන වැටෙන්න පුළුවන්. අපි පුදුම විදිහට පරිස්සම් වෙන්න ඕනේ. අපි දවසක හම්බෙමු.
1: හරි.
0: එතුමා ගියා. ඉතින්
1: හිතන්න දේවල් ගොඩයි.
0: අද වෙනකොට
1: හරි
0: ඩොලර් එක 338.50යි මට ඊයේ හම්බෙච්ච රිපෝට් එකේ හැටියට. ඔයා මේක බැංකුවෙන් ගන්න ගියොත් එහෙම සල්ලි දීලා 340.79ක් ඔන්න ඔයගේ ගානකට එනවා. කොහමද 340ක් කියලා හිතාගන්න.
1: හරි.
0: මොකද බැංකුවකින් ඔයා ඔයාගේ ටිකට් එකයි ඔයාගේ වීසා එකයි පෙන්නලා ඩොලර් ගන්නකොට 0.5% විතර
1: කමිෂන්
0: එකක් එකතු වෙනවා. ඔයා මේක එයාපෝට් එකෙන් ගන්න ගියොත් 2% කමිෂන් එකක් මේකට ඇඩ් වෙනවා.
1: රයිට්.
0: එයාපෝට් එකෙන් දැන් ඩොලර් එකක් ඔයා ගන්න ගියොත් 345කට පොඩ්ඩක් වැඩි වෙනවා. අපි දැන් 350 ගණන් වල ඉඳලා 330 ගණන් වලට මැජිකලි මේක අඩු කරලා
1: දැන් ආයේ
0: දවස් කීයද කියලා කල්පනා කරලා බලන්න. ආයෙමත් 7-2-3 රුපියල වගේ ආයිත් පාරක් ඩොලර් එක ඉස්සරහා අපේ රුපියල අවප්‍රමාණයේ වේගන යනවා. අපිට තේරෙන්න ඕනේ දක්ෂ මිනිස්සුන්ගේ වටිනාකම. චක්කරේ පාඩම් වුණා කියලා හැමෝටම ගණන් හදන්න අමාරුයි.
1: තේරෙනවා.
0: ඉතින් ප්‍රමාද නොවී හොඳ මිනිස්සු හොයාගන්න. ඒත් එකම විපක්ෂයටත් කියන්න දෙයක් තියෙනවා. විපක්ෂ හැම වෙලාවෙම බලාගෙන ඉන්නේ. ඔය අහලා තියෙනවද ගිජු ලිහිණිව ගැන?
1: ගිජු ලිහිණිව අහලා තියෙනවා.
0: ගිජු ලිහිණිව ගැන වා අහලා
1: තියෙනවා. හරි.
0: ඉතින්
1: ගොදුර ගන්න
0: ගොදුර මැරිලා වැටේනකම්ම කැරකි කැරකි වටපිට බල බල ඇවිද ඇවිද හොරගල් ලහුල ලහුල ඉන්නවා. රටක් විදියට අපි කොහේ හරි බරපතල තැනකට තල්ලු වෙන බව පේනවා. විපක්ෂයට යුතුකමක් තියෙනවා. අර ඩබල් ලයින් කපන්න දීලා ගස් පිටිපස් ඉඳගෙන දඩ ලියන ක්‍රමේ තියෙන.
1: හරි.
0: ඒ වගේ ක්‍රමයට නොයිද මේක රටක්නේ. අරක දඩයක්නේ. ඉදිරිපත් වෙලා දන්න දෙයක් තියෙනවා නම් කරන්න වැඩපිළිවෙලක් තියෙනවා නම් ගොඩ යන්න ක්‍රමයක් තියෙනවා නම් මේ සියලු ප්‍රශ්න වටෙන් පිටින් එන කාලේ මදිවට ඔන්න එල් නිනෝ කෑල්ලකුත් එනවලු.
1: නෝනේ නේ.
0: තව මාසකින් දෙකකින්. සාමාන්‍යයෙන් එල් නිනෝ එකක්. ඒ වගේ දැඩි පෑවිලි තත්ත්වයක් ආපහම මාස 9ක් 10ක් 12ක් විතර වුණත් තියෙන්න පුළුවන් කියලා කියනවා.
1: My God.
0: ඉතින් මට පේනවා මේ විපක්ෂයේ ඉන්න සමහර අයට එල් නිනෝ එකක් මේක නිකන් අඩේ. එල් නිනෝ එකක් නියමයි කියලා හිතන. මේ වල්චර් සම්ප්‍රදාය එහෙම නැත්නම් ගිජුලිහින සම්ප්‍රදායෙන් මිදිලා ඕගොල්ලෝ දන්නවනම් ඕගොල්ලෝ දන්න ශිල්ප තියෙනවනම් ඕගොල්ලෝ දන්න මෙතඩ්ස් තියෙනවනම් ඒවා කියන්න ගම් වතුර කාලෙට නයයි මොගටියයි දෙන්නම එක කොටේ උඩ යනවනේ. එතෙන්දි ප්‍රශ්නේ Tamange තියෙන විරුද්ධවාදීකම් නෙවෙයි. එතෙන්දි ප්‍රශ්නේ අපි කට්ටිය මේක තුල ජීවිතය ගලව ගන්න. එකන අපේ රටට තව පාරක මේ ආර්ථික පීඩනයක් දරා ගන්න පුළුවන් තැනක නෙමෙයි අපි මේ ඉන්නේ. ඒක ලෝකයේ වෙච්ච ප්‍රශ්නයක් නිසා හෝ අපේ ප්‍රශ්නයක් නිසා හෝ ප්‍රශ්නේ මොකක් වුණත් අපිට මේ තව පාරක් වතුරේ ගිලිලා ගොඩ එන්න පුළුවන් තත්ත්වක නෙමෙයි අපි ඉන්නේ. අපි දැන් අවුරුදු 5ක් 10ක් පස්සට ගත්තොත් ඒ වගේ රවුන් 3-4ක් ගිහිල්ලා හොම්බකට සමතලා කරගෙන ඉන්නේ.
1: ඔව් ඇත්ති වෙලා තියෙන්නේ දැන්.
0: ඉතින් මේ ආයි පාරක් කියන්නේ වැඩේ දන්නව නම් එකතු වෙලා කරලා ඉවර කරන්න. අපිට දුන්නා නම් අපි කරන හැටි පෙන්නනවා නෙමෙයි. මේ වෙලාවේ ඒක වැඩක් නැහැ. සමහර වෙලාවට ඉතින් ඒගොල්ලන්ට හිතනවා ඇතිනේ ඒගොල්ලෝ දන්න එක දැන් කරොත් එහෙම ක්‍රෙඩිට් එක ආණ්ඩුවට යයිද දන්නේ කියලා. දන්නව නම් ප්‍රසිද්ධියේ මීටිමත් තියලා කියන්නේ. එතකොට හැම මිනිහටම ඇහෙනවනේ වැඩසටහන්.
1: ඉතින් අපි ඔක්කොම යවන්නම් අපේ රේඩියෝ ටීවී වල අපි ප්‍රචාරය කළා.
0: මෙන්න මෙහෙමයි මේ වගේ අවස්ථාවක මූණ දීලා මේක මෙතනට ආපහු ගේන්නේ. අපි ඔක්කොම එකතු වෙලා මෙන්න මෙහෙම කරමු කියලා. අතින් පයින් යනවාද?
1: ඒක නෑනේ.
0: කියලා දාන්න. ඉතින් එහෙම දන්න දෙයක් කිව්වොත් එහෙම මිනිස්සුත් කල්පනා අඩේ මෙන්න මිනිස්සු කියලා.
1: මෙන්න මොළ කියලා හිතනවා.
0: මිනිස්සු හිතයි.
1: Yes.
0: ඉතින් මේ වෙලාවෙ නැති මුලේ මේ වෙලාවෙ නැති දැනුම මේ වෙලාවෙ නැති જાතියාලේ ඡන්දේ කාලෙට එළියට ඇවිල්ලා වැඩක් නැහැ කියලා මම මේ වෙලාවෙදිම හිතනවා. හොඳ මිනිස්සු දක්ෂ මිනිස්සු ඉතාම අවශ්‍ය වෙලාවක තමයි අපි මේ ඉන්නේ.
1: ඔව් නේද?
0: අපි මේ හිමින් හිමින් යන්නේ.
1: හරි.
0: හැබැයි අපිට පේනවා අපේ රුපියල් ලාභ ප්‍රමාණය වෙනවා. අපි ආනයන ආර්ථිකයක් උඩ මහ විශාල විදිහට බල්ටි ගන්න මිනිස්සු. අපි ආනයනය කරනවා. කොච්චර දේවල් ආනයනය කරනවා.
1: ආ ඒකනේ.
0: ඒක තියෙන්නේ මේ කන බොන ආතල් ගන්න සොමි ගන්න දේවල් විතරක් නෙමෙයි. සමහර කර්මාන්තවලට ඕන කරන අමුද්‍රව්‍ය බරපතල ප්‍රමාණයෙන් අපි ආනයනය කරනවා. බීම බෝතලයක් හදන්න ගියොත් අපි වීදුරු බෝතලේ ආනයනය කරන්න ඕනේ. මූඩි ආනයනය කරන්න ඕනේ. සමහර විශේෂ වර්ගයේ මුද්‍රණ ලේබල් ආනයනය කරන්න ඕනේ. සමහර උපකරණ ආනයනය කරන්න ඕනේ. සමහර යන්ත්‍ර සූත්‍ර ආනයනය කරන්න ඕනේ.
1: කාඩ්බෝඩ් පෙට්ටිය පවා
0: අපි කී දයක් අපි කඩදාසියත් අදටත් ආනයනය කරනවා. වා හිතන්න. මේ ඩොලර එක මේ හැටියට ගියොත් එම ඒ කර්මාන්ත පවත්වගෙන යන්නේ කොහමද? කොහොම හරි ගෙනාවම කියමුකෝ.
1: හරි.
0: යන ඩොලර් එකක් කීයට හරි දීලා ඒවා විකුණන්නේ කාටද? අපි ජාත්‍යන්තර වෙනද පළත් එක්ක තරඟ කරන්නේ කොහමද? අපිට වඩා අඩුවට දෙන්න බලාගෙන ඕන තරම් රටවල් වල මිනිස්සු ඉන්නවා. අදරත් මේඩ් ඉන් ශ්‍රී ලංකා කිව්වහම තියෙන ගැම්ම නිසා අපිට මැච් එකක් ගහන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ පක්ෂ විපක්ෂ නැහැ. මට ඇත්තටම දෙයක් දන්නවනම් මේ වෙලාවේ
1: හරි
0: මම නම් පුතා කියනවා
1: ඒක ඇත්ත.
0: මෙන්න මෙහෙම කරන්න මෙන්න අරම කරන්න කියලා කියනවා. පංගු බේරු පක්ෂ පාට what is this
1: මේකනේ
0: what is this bro
1: මේක ඒ වෙලාව නෙමෙයි.

0: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
1: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර
3: lifestyle එකට ගැලපෙන smart drive එක. පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
5: මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
5: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම තමයි.
7: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් 0114 700 550.

0: නිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797. කොන්දේසි සහිතයි.
1: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
2: ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 732 1000. NIBM, The City University, The Place to Be.
3: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: తిలకవర్ధన టెక్స్టైల్స్.
1: ఫినిషింగ్ వహలక్ లెస కలర్ ఆఫ్ ఫ్లో వెజబెనా.
2: సిట్ పెదగని కల్ పవతి అవలక్షణ నోవి. ఓయత్ వాలెట వర్షి వెన్న ఫినిషింగ్ వహలక్ నం కలర్ ఆఫ్ తమై.
3: విలావకట హితెన్నెద్ద ఓయ బొరు విచ్చూరణ నెతికొట జీవితే మొనతరం సింపుల్ ద కేల. హరియట హీరో డిలక్స్ 100 మోటార్ సైకిల్ ఇవ. బొరు తోరన్నేని కలిమ్మ డైరెక్ట్ ගහපු ගමන් ස්ටාර්ට් සෙල් ස්ටාර්ට්නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100 cc බයික් එක. මේක ප්‍රායෝගික බාන්න වොරන්ටියට නම් ඇනෙනු අවුරුදු පහක් නැත්නම් කිලෝමීටර් 70 රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ 0.1 1 2 7 18 කෝල්ලයක් ගහන්න ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: අටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: මේ පැයි හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා

0: අපිට ඩේටා මාර තොග පිටින් ඕනේ. දැනටනම් මේකත් එක්ක හැප්පෙන්න පැකේජ් එකක් නැහැ. හච් එකත් මේකම ඇරෙන්න වෙන මොකක්වත් කියන්නෙත් නැහැ.
1: යස්.
0: මොකද මිනිස්සුන් උනන්දු ඇවිල්ලා තියෙනවා.
1: හරි.
0: ඔබේ ඩේටා බිල් එක කන්ට්‍රෝල් කරන්න මීට වඩා පැකේජ් එකක් පස්සේ තියෙද්දන්නේ දැනටනේ.

0: බිස්නස් වැඩට එහෙම යන්න අලුත් වාහනයක් ගත්තනම් හරි නේද?
1: ඔව් සර්. හොඳ ඉතුරුවක් තියෙන වාහනයක් ගන්න ඕනි.
0: මොකක්ද?
1: ඇයි බජාජ් ඉලෙක්ට්‍රික් 3 wheel එක? එක චාර්ජ් එකෙන් කිලෝමීටර් 150ට වඩා දුරක් යන්නත් පුළුවන්. ඕනම තැනකින් චාර්ජ් කරන්නත් පුළුවන් නේ.
0: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් Vigo ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. ඩේවිඩ් පීරිස් e-mobility වෙති.
2: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
3: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076780 7000ට WhatsApp කරන්න.
4: ඔබේ lifestyle එකට ගැළපෙන smart drive එක පෙරඩුව 100 ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
5: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 300යි නෝර් පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 410යි ප්‍රීමා කොත්තුමී හොට් ඇන්ඩ් ස්පයිසි පහේ පැක් එක ඉතිරි රුපියල් 175යි ස්ටුවර්ඩ්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියල් 200යි කාගිල්ස් ෆුඩ් සිටි
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි
1: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනි
7: මොකක් හරි නෙවෙයි 3 wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනි අලවියෙන් පසු සේවයත් සුපිරි නඩත්තුවත් අඩුයි
8: වැඩි දියුණු කළ brand new බජාජ් 3 රෝද රථය David Pierce Motor Company Private Limited
9: with him මට ඇපල් මලක් දෙන්න
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
9: අයියා මට මල් ගොඩක් දීලා
10: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
9: හච් 15 පිස්සුවක්ම තමයි
11: අපි විශ්වාසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0.114 700 550 අමතන්න

0: බිස්නස් වැඩට එහෙම යන්න අලුත් වාහනයක් ගත්තනම් හරි නේද?
1: ඔව් සර්. හොඳ ඉතුරුවක් තියෙන වාහනයක් ගන්න ඕනි.
0: මොකක්ද?
1: ඇයි බජාජ් ඉලෙක්ට්‍රික් 3 wheel එක? එක චාර්ජ් එකෙන් කිලෝමීටර් 150ට වඩා දුරක් යන්නත් පුළුවන්. ඕනම තැනකින් චාර්ජ් කරන්නත් පුළුවන් නේ.
0: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් Vigo ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. ඩේවිඩ් පීරිස් e-mobility වෙති.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
3: සම්පූර්ණ කරන්න අදම අමතන්න 011
4: මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
5: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද

0: ඇත්තටම සර්වෝදය ඩෙවලප්මන් ෆයිනෑන්ස එකට ගියානං අදහන් නැතිවාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නව? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට.
1: යලට මහට
0: 13:19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා.
2: මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලප්මන් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: දිමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76844.97
5: කොන්දේසි සහිතයි 98.2 98.4.

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: දැන් ඉතින් මොකද කරන්නේ? අපි දැන් ගන්නවද මෙතන මේ කඩවති මොකද කරන්නේ? කඩවතින් ගන්නවද? ඒක අපි කඩව තරම් අපි පදිංචිනවද?
1: මම මේක ආයෝජනයක් විදිහට ගන්න හිතාගෙන ඉන්නේ අරවින්ද. ඒක මම මොකද මිලියන 31කට වගේ වැඩේ කළා මගේ අයිඩියා
0: එකක්. කොහොමද ගන්නෙ? මිලියන 31ක එකක්.
1: මම ඒක සෙල් කරන්න තමයි මගේ මේක තියෙන්නේ.
0: ඔව් සෙල් කරන්න කලින් ගන්න එපා. සෙල් කරන්න හොඳයි ඒක. සෙල් කරන එක හොඳයි.
1: මිලියන 31ක්?
0: මිලියන 31ක්. මොනවා කියලාද කල්පනා කරන්නේ?
1: කජුවැට?
0: කජුවැට. කජුවැට නෙමෙයි මේ කොස්ටැට්.
1: මිලියන 31යි මේ කතා කරන්නේ අපි තනි කරලා.
0: කවුරුවත් බය වෙන්න එපා. මෙයාට එකෙන් මොකක්වත් ගන්න බෑ.
1: එහෙම
0: කියන්නේ. මිලියන 31. ඊයේ දවල් කතා කරලා කියනවා කාඩ් එක ඩික්ලයින් වුණා වීල් එකේ සල්ලි දාන්න පුළුවන්ද කියලා. හවස හයා මාට්ටු.
1: ඔයා ඒකත් කිව්ව ෂෝ එකේ.
0: දැන් කතා කරනවා රුපියල් 300 ගන්නද කොහෙද? මේ කාඩ් එක ඩික්ලයින් 300කට ඩික්ලයින් වෙන කාඩ් එක හිතන්නකො.
1: හරි හරි.
0: මොකද්ද කාඩ් එක බර්ත්ඩේ කාඩ් එකකින්ද කියන්නේ?
1: එහෙම වෙනවා ඉතින් අපිට. ඉඳ හිට.
0: අනේ අර වෙන්නේ මේ කොහොමද ඩික්ලයින් වුණා මේ මං හිතුවා මේ රුපියල් 3000ක් කීයද කීයද? මේ රුපියල් 390 ගන්න. මේ නම් මම කියන්නේ කාඩ් එක ඩික්ලයින් වුණානේ. මේ කියන්නේ ජක් නෑනේ. මේ මොකක්ද හරිලානේ මේ? මොකක්ද හරි? ඒ අත්තේ දැන් මේ උදේ මේ තව පැය ගානයි. ඒක මම ගෙවලා පැය ගානයි. දැන් මිලියන දෙයක් මම ආයෝජනය කරනවා. ආයෝජනය කරන්න කලින් බීල් එකට ගිය සල්ලි දෙක දාලා ඉන්නද කාඩ් එකට අපි?
1: හරි හරි.
0: ආයෝජනය කරන්න.
1: ආයෝජනය.
0: ආයෝජනය කරන්න එන්නේ.
1: හැබැයි මට බැරි වුණාට ඔබට පුළුවන්.
0: ඔව්. ආයෝජනය. ඒ ආයෝජනයත් මට තමයි කරන්න ඕනේ.
1: අපි මේ කතා කරන්නේ කොහේද?
0: හිතන්න දැන් මේක දැන් ප්‍රොපර්ටියක් ගන්න හොඳ වෙලාව තමයි. developments පටන් ගන්න තැන
1: right.
0: developments වලට අත තියන මොහොතෙම ඔබ invest කරන්න ඕන.
1: okay.
0: ඇත්ත මේකට දක්ෂ වෙන්න ඕනේ. ඔබ කල්පනා කරන right. කොහෙද මේක තියෙන්නේ? මේ තියෙන්නේ කඩවත.
1: හරි.
0: කඩවත ඉතින් සාමාන්‍යයෙන් ඕන මිනිහෙක් දන්නවනේ. කඩවත highway එකෙන් එළියට එනවනේ. එතන ඉඳලා හරියටම මිනිත්තු 3ක් 4ක්
1: අනේ හරිම ක්ලෝස්.
0: හොඳෝ ඊට කඩ තියෙන පරිසරයක්.
1: හරි ඔකේ.
0: සිරාවට එක පැත්තක් වැවට ෆේස් කරලා තියෙන්නේ. හ්ම් හ්ම්. උතන පොඩි වැවක වගේ ඒරියා එකක් හැදුණානේ. හ්ම් හ්ම්. එක පැත්තකට පැඩි ෆීල්ඩ්. කුඹුර කියලා කියන්න එපා. ඒතන විතර කියලා නිකන්. කුඹුරේ වගේ වුණාම හරියන්නේ
1: නැහැ.
0: වෙල වෙල වෙල. හලෝ. වෙල නේ පැඩි පැඩි.
1: පැඩි
0: ෆීල් වීව් එක හා පැඩි ෆීල් වීව් එක එහෙමම කියන වැව කමන්නේ
1: ඉතින් ගෝවියෝ ඉන්නවා අස්සනයි
0: වෝටර් ෆ්‍රන්ට්
1: යා ඔකේ
0: වෝටර් ෆ්‍රන්ට් පැඩි ෆීල් වීව් අපි බලන මොනවාද එන පහසුකම් ස්විමින් pool අපි හදන්න ඕනේ හදලා දෙනවා ඒකේ කිඩ්ස් pool එකත්
1: හරි
0: අපෙන් සල්ලි එකතු කරලා හදන්නේ හදලා දෙනවා ජිම් එක හදලා දෙනවා හ්ම් හ්ම් මල්ටි ෆන්ක්ෂන් හෝල් එකක් ස්කයි ගාඩන් එකක්
1: ඒක මොකක් වගේ වෙයිද දන්නේ
0: ස්කයි ගාඩන්
1: ස්කයි ගාඩන්
0: මම මතක් වෙනවා සිංගප්පූරුවේ එල්ලෙන උයන ආ එහෙම ගන්නෑ සිංගප්පූරුවේ තියෙන ගාඩන් මොකද
1: අර එයාපෝට් එකේ තියෙන එකද
0: මොකක්ද නේ මේ කතාව
1: මොනවද ආ
0: ගාඩන්ස් බයි ද බේ
1: ඕ
0: ඔඩේ මේක ගාඩන්ස් බයි ද බේ වගේ වෙයිද
1: ඔ මයි ගොෂ්
0: ගාඩන්ස් බයි ද බේ වගේ වෙයිද කවියක් කොහෙද ගාඩන්ස් බයි ද බේ වගේ වෙයිද එහෙම වෙන එකක් නැහැ නමුත් සෑහෙන හොඳ තියෙන.
1: Yes.
0: 24/7 security with CCTV. CCTV.
1: ආරක්ෂාව.
0: හ්ම්. ආරක්ෂාව තමයි වැදගත් මහලෝ. ආන්න. මොකද දැන් අපි ගෙදරකට වෙනම CCTV දාන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ security arrange කරලා ඒගොල්ලන්ගේ premises එකම secure කරලා වටේට CCTV දාලා පාරවල් වලට පවා CCTV දාලා තියෙනවා. බයින්නේ පගේ ඇතුළට දාන්නේ.
1: ඒ කියන්නේ ඔබට ෆීල් වෙන්න ඕනේ මම මේ ආරක්ෂිත
0: ටීවී ස්ටේෂන් එකකට වැඩ කරනවා කියලා ඉතින්.
1: කොහේ ගියත් කැමරා.
0: දැන් සියත ටීවී එකේ ඉන්නවා කියලා ඉතින් හැම තැනම කැමරා. අපිටවත් නෑ පුතා අච්චර කැමරා.
1: හරි ඔකේ.
0: තැන්ක්ස් යාල්ල හරි. මේක අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක් හැදෙන්නේ. හරිම ලස්සනට. දන්නවනේ ප්‍රයිම් ලෑන්ඩ්ස් ඒගොල්ලන්ගේ ඩිසයින් කරොත් එහෙම දෙයක් කොහොමද ඩිසයින් කරන්න කියලා.
1: Yes yes.
0: Beauty beauty beauty. ලස්සනයි ලස්සනයි ලස්සන
1: ෆුල් ෆුල් ෆුල්
0: ෆුල් කියන්
1: බියුටි විතරනේ කිව්වේ
0: ආ බියුටිෆුල් කියන්නේ හරියට ගැලපෙන දන්නේ කියන්නේ මොනවද
1: හරි ඔකේ
0: හරිම ලස්සනට මේක කරන්න යනවා. මෙතන පදිංචියට මරු එල මරු පට්ට
1: මාරයි
0: මාරයි එල කිරි
1: එල පෞසි
0: එල දෙන
1: කතා කරද
0: නියමෙටම තියෙනවා ඈ. තන හොඳයි. මෙතනින් හයිවේ එකට ගොඩ වුණා කියන්නේ කටුනායක නම් කටුනායක. අතන පොඩි මැද කෑල්ල හැදුනම් කුරු නෑගල නම් කුරු නෑගල, ඒ හරහා නුවර.
1: මත්තල නම් මත්තල.
0: මත්තල නම් මත්තල. කතරගම යනවා නම් ලීස්.
1: වාව් හරි.
0: මත්තලෙන් මැස්ස ගියා. හිතුණා ගමන් ගියා. මේ ගෙදර ඉන්නවා මේ කතරගම ගියා. මේ ගෙදර ඉන්නවා මේ කුරු නෑගල ගියා. මන් දන්නේ මොකට යනවා.
1: ඇය දෙක තුන යනකොට ඔබ කොහේ ඉන්නවද
0: කියලා කියන්න බෑ.
1: යස්.
0: ඒගොල්ලෝ ඔබට හෙන හබ් එක කියන්නේ.
1: හරි.
0: ඒගොල්ලෝ ඔබට ප්ලේන් වල යන්නද, අරව යන්නද, මේව යන්නද? නුවර පාරට කිට්ටු මීට 300ද කොහෙද නුවර පාර.
1: ඇවිදගෙන යන දුරින් තියන්නේ.
0: මේ ඔක්කොමත් එක්ක මොකද කරන්නේ? අපි මේකෙන් එකක් අරන් පදිංච වෙනවද? මේ නිෂ්කලංක පරිසරය, සියලුම urban facilities, amenities සියල්ල අතලඟට ගෙනැල්ලා තියෙන මේ ප්‍රොජෙක්ට් එකෙන් අපි නිකන් අරන් දාලා තියලා දෙකක් තුනක් මිලියන 30ට අරගෙන 50 වුණාට පස්සේ තල්ලු කරලා දානවද? මිලියන 20 20 වගේ තියලා මොකද අපි කරන්නේ? ඩිසයිඩ් කරපු වහාම 13:22 කෝල් එකක් දෙන්න වෙලා වැඩි ගන්න එපා. මොකද සීමිත සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. අතිශය සීමිත. මිලියන 31යි. මිලියන 31යි. ප්‍රෙඩික්ට් කරලා තියෙන ගාන තමයි ප්‍රොජෙක්ට් එකේ කම්ප්ලීෂන් එකේදී මිලියන 50 පණී කියලා එතන තියෙන ඕනම යුනිට් එකක්.
1: රයිට්.
0: මොකද කියන්නේ?
1: හා ආයෝජනෙට ගන්නවා. ඕකේ.
0: ආයෝජනෙට ගත්තර ගමන්නේ.
1: රුපියල් 300 ගන්න දීලා
0: 390 දීලා
1: දෙන්න දෙන්න. හරි දැන් බලන්න පෙට්‍රල් ලීටර එකක් කීයද? රුපියල් 434ක් වෙනවා. දැන් එතකොට ඔබ පාවිච්චි කරන බජාජ් 3 wheel එකෙන් අන්තිම බිඳුව වෙනකම්ම පෙට්‍රල් හොඳට වැඩ කරනවා නම් ඒක නෙමෙයි ඔබ අපේක්ෂා කරන්නේ.
0: මොකද සරෙන් කතා කරන්නේ? මොකද සරෙන් කතා කරන්නේ? කාට කතා කරනවා කියලා හිතන් ඉන්නේ? මන් දිහා බලන එක මොකද නිකන් අමුතු නිකන් අමුතු
1: ටෝන්. මම කියන්නේ
0: අපි ජොබ් එක ඇති වෙලාද?
1: නැහැ උපරින්. නැහැ නැහැ.
0: ආයෝජනය කරන්නේ මග යන්න හම්බෙන්නේ අමුතු.
1: මේ
0: පැටියෝ
1: අරින්දයි. මේ මම මේ
0: පැටියෝ නෙවගේ වචනේ.
1: පැටියෝ.
0: පැටියෝ කියලා කොරියාව වැල්ලුව ගෙල්ලෙන් තමයි යන්නේ.
1: නෑ පැටියෝ.
0: ඕනරේන මොන කවන්නේ පැටියෝ කොහොනේ පැටියෝ හොඳයි පැටියෝ. කොල්ලන්ට තියමල රත් වෙලා කතා කරගන්න
1: ආපු අපතේ. මෙන්න රාමෙන්.
0: රාමෙන් වට්ටි වල දෙනවා. එහෙම මොනවාද කියන්නේ? වට්ටි සහ පෙට්ටි. තාම එනවා. නැවට ඒ ගන්න බෑ.
1: අනේ හොමුසරහනේ මේනේ.
0: නැවත් බරු ගගහ කොණොණ්ඩි ගගහ එන්නේ.
1: වර වැඩි.
0: ඇල්ල වෙනකම් බඩු දාන්න. මගෙත් ඔය රයිස් කුකර් එකකෝයි අඟල් 75 ටීවී එකකෝයි ඔය තාම මොනවද බලු දෙකෝයි ෆ්‍රිජ් එකකෝයි වාහනේ කොයිද මොනවද දාලා තියෙන්නේ?
1: මගෙ නංගන රාමෙන්.
0: අපිට මේ තව රටකින් එන්න ගෝ මොකද? වියට්නාම්.
1: වියට්නාමේ.
0: යන්නද මොකද කියන්නේ?
1: යංගෝ.
0: සමහරවිට මට හිතුණොත් මම යන්න ඉඩ තියනවා ඒ වියට්නාමේ ඉඳ මොකේද මන් දන්නේ. හරි අපි වෙන කතාවක් හිටියවා නිකන්.
1: මං කියන්නේ ඒ
0: සැරින් වගේ ආව මොකක් හරි
1: කියන්නේ. මං කියන්නේ පෙට්‍රල් ගණන් ගියානේ අපිට. හැබැයි හැම තෙල් බින්දුවෙන් පවා අපිට වැඩේ කරගන්න පුළුවන් නම් අපේ 3 wheel එක හොඳට වැඩ කරනවා නම් තෙල් හොඳට කරනවා නම් ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ.
0: අඩිය හූරලා තෙල් ගන්න වෙනකම් වාහනේ දුවන්නේ නැහැ
1: නේ. මම කියන්නේ බින්දුවෙන්ම කියන්නේ හැම බින්දුවකින්ම වැඩේ
0: වෙනවා. අපි කියනවට කියන්නේ පෙට්‍රල් හොඳට දුවන්න ඕනේ.
1: හරියට හරි.
0: හොඳට දුවනවද මන් දන්නේ නැහැ. මේ පෙට්‍රල් වලට තමයි දුවන්නේ.
1: ඉතින් එහෙම 3 wheel එකක් ඔබ හොයනවා නම් ඔබ ගන්න ඕනේ 3 wheel එක තමයි මේ බජාජ් අලුත්ම 3 wheel එක.
0: මිනිස්සු කියනවා
1: රයිට්
0: එන්ජින් කැපැසිටි එක මෙච්චර වැඩි කරලත් මේකේ ෆුවල් එෆිෂන්ස් එක තිබිච්ච ඔක්කොම බජාජ් වාහන වලට වඩා හොඳයි කියලා.
1: මොකද ඒකේ තියෙනවා EFI තාක්ෂණය. That's why
0: electronic fuel injection.
1: Yes.
0: මම නිකන් කියන්නේ මාර්ගතිනේ. Electronic fuel injection. ඒ කියන්නේ මේක මේ ඉලෙක්ට්‍රොනික පද්ධතියක් කරා තමයි.
1: හරි.
0: මේ සිස්ටම් එකකට කොච්චර ෆුවල් ලෙවන්න ඕනද කියලා. මොලේ ඒක පොඩි මොලයක්.
1: මොලයක්.
0: ඔව්. පුළුවන් එකක් හයි කරගන්න.
1: 3 wheel එකක් හයි කරගන්න ඕනේ.
0: 3 wheel එකක් ඕනේ. අර EFI යුනිට් එකගෙන හයි කරගන්න ඕනේ. පොඩි හරි මොලයක් කරනවා.
1: හරි.
0: ඒක ඉලෙක්ට්‍රොනිකලි කන්ට්‍රෝල් කරලා කාර්යක්ෂමතාවය උප්පරිම ලෙවල් එකේ තියාගන්න. ඉලෙක්ට්‍රොනිකලි කන්ට්‍රෝල් වෙන්නේ මේ.
1: යා ඕකේ.
0: ඉතින් කාබිලේටර් වලින් දිව්වේ. ඔය ගොජ ගොජ ගොජ ගොජ ගාලා පෙට්‍රල් එනවා පත්තුලක පත්තුලක් නැති එකක් නෑ. දුම වැඩි සද්දි වැඩි. අද සද්දේ මාර අඩුයි මේ වාහනේ. දුම ඉතාම අඩුයි. දුම අඩුයි කියන්නේම ෆුවල් එෆිෂන්සික වැඩි, ඉන්ධන කාර්යක්ෂමතාවේ වැඩි, ලීටරයකට දුවන දුර එන්න එන්නම වැඩි කරලා තියෙනවා බජාජ් වේගොලන්ගේ වාහනවල. එන්න එන්නම වැඩි කරලා ඊට පස්සේ ආෆ්ටර් සේල් සර්විස් එක අසම සමයි. කාටවත් මැච් කරන්න බෑ. ඔබේ වාහනය ගැන ඔබට වඩා කැක්කමක් තියෙනවා එක ගෙන්නන සහ විකුණන මිනිස්සුන්ට. අපිට වඩා හොඳට ඒගොල්ල වාහනේ බලා ගන්න ලෑස්ති. ඔය බජාජ් සර්විස් සෙන්ටර් එකටම වාහනේ දාලා බලන්න කොච්චර ලස්සනට වැඩ කටයුතු ටික කරලා ඔබට වාහනේ බාර දෙනවද කියලා. ඒක මිනිස්සුන්ට උගන්වලා
1: තියෙනවා.
0: මට මතකයි මේ මේ ඔය චෙතක්කත් බජාජ් දෙකේම
1: ඉතින්
0: මේ පොඩි මට මේ මොකක්ද අර ඩිජිටල් මීටරේ පොඩි කෑල්ලක් මොකක් කොහොමද කරන්න කියලා හොයාගන්න බැරුව ඇත්තට මේක ළමයි ගෙදර ආවා. හොඳයි මං කියවම ටක් ගාලා ආවා කියලා. ඒ ළඟ පාතම හිටපු කෙනෙක් ටක් ගාලා ආවිල්ලා සර් මේක මෙහෙමයි මේක මෙහෙම කරා මෙන්න මෙහෙම තමයි මේක කරන්න කියලා. ඉතින් මම සන්තෝෂෙට මේ රුපියල් 500ක් හරි 1000ක් හරි මං කව මල්ලි තැන්කියු වෙරි මච්
1: ඉස්සාවට
0: මගේ අතින් අල්ලලා කිව්වා සර් තැන්කියු සර් අපේ විශ්වාස කරලා අපේ වාහනේ ගත්තට
1: ඉස්සල්ලි
0: සර් තියාගන්න.
1: නියමයිනේ
0: මට පොඩි ලැජ්ජාවකුත් ආවා.
1: හැබැයි
0: ඉතින් මං කල්පනා කරා හොඳ ළමයි
1: කියලා.
0: අන්න එහෙම මේ මෝරල් එකක් තියෙනවා මේ බජාජ් එකේ ආෆ්ටර් සේල් සර්විස් පැත්තේ වැඩ කරන ළමයින්ට. ඒක මාර වටිනවා. අපිට වඩා අපේ වාහනේ වටිනවා ඒ මිනිස්සුන්ට. මොකද ඒගොල්ලෝ හරි ආඩම්බරයි. මේ අපේ කස්ටමර් කෙනෙක්. මෙයත් පාවිච්චි කරන්නේ අපේ වාහනය. අපිට අද වාහන මෙච්චර ආවා. අපි අද වාහන මෙච්චරක් සර්විස් කරා.
1: Yes.
0: හරි ආඩම්බරයි මේ මිනිස්සු. ළමයින් උත් ආඩම්බරයි අපේ ලෝවා මහා පාය කනුත් ආඩම්බරයි.
1: අපිත් ආඩම්බරයි.
0: අපිත් ආඩම්බරයි. රතම ආඩම්බරයි.
1: අනිවාර්ය. මං ආසයි අපේ ගෙදර මේ ස්ට්‍රිප් සීලින් එක දාන්න සාලෙට දානවා කොස් කාමරේට දානවා මහුගෙනි ඊට පස්සේ අම්මලා ඉන්න කාමරේට දානවා
0: තේ වැඩි දෙල් කරගන්න යන
1: කිචන් එකට දානවා බුරුම තේක මං හිතනවා
0: ඒ හලෝ මේ ගෙදරක වහලකට ස්ට්‍රිප් සීලින් එකක් දානන එක පාටින් දානවා මොකද්ද මේ දාම් බෝඩ් එකක් වගේ මොකක්ද හදනවද ස්ට්‍රිප් සීලින් එක වහලේ දාන් අදින්න හදන
1: ඉතින් එක එක කලර්ස් ගන්න
0: මේ එක එක කලර්ස් තිබුණා කියලා පාට හතෙන් ගහන්නේ හෙයෝ අයියෝ වාලේ කඩায়නට එන්න බෑ
1: මේක. ඉතින් මේ තියෙන්නේ නම් මොකටද මෙච්චර මෙච්චර
0: ජාති. තියෙන්නේ එකක් තෝරගන්න. හොඳම එක තෝරගන්න. කොස් ගත්තොත් කහ පාටට බරයි. එතකොට තේක ගත්තොත් දුමුරු පාටට බරයි.
1: බුරුම තේක ටිකක් ඊටත් වඩා ඩාක්.
0: ටිකක් තද දුමුරු පාටට බරයි.
1: මහෝගනි ගත්තොත්
0: මහෝගනි පොඩක් රතු පාට පැත්තට බරයි.
1: හරි.
0: අපේ choices වෙනස්නේ.
1: Yes, okay.
0: මම සාමාන්‍යයෙන් මන්ද මයිහොත් ඔයා මොනවද strip ceiling එක දාන්න ආස පාට. මම කැමති තේක.
1: මතේක
0: පොද බුරුම තේක්ක වල තද පාටට මම කැමති නැහැ. මේක නිකම්ම අර ලීයේ පාට ස්ටේන් එක විතරක් නෙමෙයි. ලීයක එනවනේ ලස්සනට යතු ගාලා මැදලා ගත්තාම පොලිෂ් කරලා
1: වෛරයක්
0: ලස්සන වෛරයක් එන්නේ.
1: වෛරමක්
0: එනවනේ. මට දැන් වාකරේ පොඩි වෛරයක් අත්තරම ඇතිලා
1: තියෙනවා. වචනයක් වර්ධින්න බෑනේ මේ ෂෝ එකේ.
0: මේ ලීයේ එනවා වෛරයක්. වෛරයක් යතු ගාපු කෙන වෛරයක් එනවා. අන්න ඒ නිසා තමයි මේක වතුරට ඔරොත්තු දෙන්නේ ගින්නට ඔරොත්තු දෙන්නේ වේයට
1: ඊට් කරන්න බැරි
0: වේයට ගුල්ලට මුකටියට
1: මොකක්ද
0: මන් දන්නේ කෑඳත්තට
1: කොටියට
0: කොටියට පහ මේ ඔරොත්තු දෙන්නේ
1: හා ඒගොල්ලන්ට කන්න බෑ
0: සිංහයාට පාව මේක කන්න බෑ
1: අනිත් එක මේක දැම්ම
0: පොඩි කැලක් කැවසික පෑ
1: මේක දින ලස්සන
0: ඔව්
1: ඒක වෙනම කතාවක් ඔබ ගෙදරට දැම්ම මේකෙන් වෙනම ආලෝකයක් ගෙදරට එනවා ඉතින් කලර
0: ලයිට් දාන්න ඕනෙත් නෑ
1: කලර
0: පුදුම ආලෝකයක්නේ මේක තියෙන්නේ
1: ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගියා නම් හරි මේක ඔක්කොම බලන්න
0: ආන්න බලගන්න colorupLK.com ඔය ස්ට්‍රිප් සීලෙම ගහන එක ගහගන්න මැරෙන තුරු ආයෝක දිහා බලන්නවත් ඕනේ නැති වෙන්නේ. ගෙදර ටෙනිස් බැලුවම ඇති.
1: හරි ඔකේ.
0: අපිට ආපෝ හිල්ලලාද, ගොල්ල කාලද, නයා කාලද, නයා ගහලද, පණික් යහපලද කියලා යෝ බලන්න. අන්නේ වගේම තමයි ඇලුමිනියම් උත් නේද?
1: අනිවාර්යෙන්. අපි ඒකයි කියන්නේ.
0: කරා වෙන්න ඕන. කරා නම් කරා. ගෙදර ඇලුමිනියම් වැඩක් කරා නම් ඇලුමෙක්ස් වලින් කරා නම් කරා.
1: අපි සාමාන්‍යයෙන්
0: ආයෙක වැඩ කරනවාද ආයෙක තල්ලු කරන්න ලේසිද දොර ඇරෙනවද ගන්නට මේක පහත් වෙලාද ඉස්තිලාද ඉස්සෙන්න නෑ ජීවිත පාත්‍රණක තමයි වෙන්නේ
1: හරි
0: හැබැයි ඇලුමෙක්ස් ඒගොල්ලන්ගේ ඇක්සසරි ගැන වගකීමක් ඔබට දෙනවා ඕනම කෙනෙක් තමන්ගේ වැඩේ ගැන හොඳයි කියලා තමයි කියන්නේ නමුත් ඒ බව දන්න නිසා ඇලුමෙක්ස් ඒගොල්ලෝ හොඳයි කියන්නේ කියන්නේ
1: හරි
0: මේවා ලෝකේ ජාත්‍යන්තර ප්‍රමිතීන් යටතේ හොඳයි කියලා සහතික කරන ආයතනයකට දීලා සහතික කරලා ගෙනහලා ඒකත් ඉතින් විශ්වාස කරන්න බැරි නම් ඉතින් අපිට කන්දයක් නෑ අර මන්ද කියන නලින්ද ජයතිස්ස ඊපරි දවසක කියන මේ මාධ්‍ය ප්‍රකාශකතුමා අපි කියන එක විශ්වාස කරන්නේ නැත්නම් උපයෝගීතා කොමිසම කියන එක විශ්වාස කරන්නේ නැත්නම් කනිත තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලය කියන එක විශ්වාස කරන්නේ නැත්නම් ඕල කෙනෙක් කියන එක විශ්වාස කරන්නේ. ඔව් මකට පොඩක් ඇස්. ඔය
1: දිමාකර විශ්වාස කරන්නේ නැහැ.
0: අපි ඉවෙන්චුවලි මොකක් කර විශ්වාස කරන්නේ නැහැ.
1: ආ ඒක හරි.
0: ඉතින් ඇලුමෙක්ස් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක හොඳයි කියන සර්ටිෆිකේෂන් එක ගන්නෙ ලෝකේ ඕනම ඇලුමිනියම් අයියා කෙනෙක්. තමන්ගේ ප්‍රොඩක්ට් එක හොඳයි කියලා සර්ටිෆයි කරගන්න තැනින්. ඒක මේ ලංකාවේ මේ කොහෙ හරි තියෙන මේ තැනක් නෙමෙයි. ඒක UK වල තියෙන සද්දන්ත ආයතනයක්. දැන් අපි රේඩියෝ එක ඕගොල්ලන්ගේ නම්බර් 1, TV එක ඕගොල්ලන්ගේ නම්බර් 1 ඔහොම ඔහොම කියලා ඔය තියෙන්නේ. ඒවා රේට් කරන ආයතන.
1: අපි මේ ඒක නක කතා
0: කරමු. මෙහෙම ගැන කතා කරමු. ලෝකේ තියෙනවා එහෙම ආයතන.
1: හරි.
0: මෙහෙම ගැන අපි කතා කරමු නෑ. මෙහෙම ගැන කතා කරන්න බොරු වැඩ නියෝ කතා කරන්නේ. මේ එහෙම ලෝකේ පිළිගත් තැන්
1: තියෙනවා.
0: අපි කියනවා මෙන්න මේ සර්ටිෆිකේෂන් එක මෙතනින් දුන්නොත් ආයි දුන්නා තමයි. මොකද ඒව සහතික කරන ආයතන මේ මිනිස්සුගේ නම්බු ආරක්ෂා කරගන්න. මොකද ඒගොල්ලන්ට නෑ මේ ඇලුමෙක්ස් ටිකක් හොඳ නැත්තම් ඇලුමෙක්ස් හොඳයි කියන්නේ ඒගොල්ලන්ට නෑ. කොහොමත් ඒගොල්ලන්ට ගාන ගෙවනවා. ඒගොල්ලන්ට තියෙන ඇත්තටම හොඳයිද නැද්ද කියලා සර්ටිෆයි කරා. හොඳ නැත්තම් හොඳ නැහැ. මේක අපිට සර්ටිෆයි කරන්න බෑ. ඔව ආරං යන. ඒ මිනිසුගේ ගාන හම්බෙලා ඉවරයි. කවුරුවත් ඒ තැනට දාන්නේ නැහැ තමන්ගේ ප්‍රොඩක්ට් එක ෆේල් වෙන්න.
1: ඔව් ඔව් ඔව්.
0: මැෂිනරිද ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකද එතකොට අමුද්‍රව්‍යද ඒ ඔක්කොම බලනවා. ඊට පස්සේ එක්ස්ට්‍රීම් කන්ඩිෂන් වල චෙක් කරනවා. කැඩෙනවද, පුපුරනවද, ඉරිතලනවද, ඇඹරෙනවද, අඬනවද, ඇඬෙනවද, කෙඳිරි ගන්නවද. ඒවල බලනවා මේ ඇලුමිනියම් කෙඳිරි ගන්නවද. හරිද?
1: පුඩක් හිතලා බලන්න.
0: පුඩක් හිතලා බලන්න කියලා සර්ටිෆයි කරලා
1: දෙන්නේ.
0: ඉතින් මේ ගෙදරට මිල්ලිමකට ඔබ ඇලුමිනියම් වලින් වැඩක් කරනවා නම් නියමයි. ඔබ ගහක් ඉතුරු කරන මිනිස්සෙක්.
1: සතුටුයි.
0: එල. එල කිරි. එතකොට ඔබ ගන්න ඕනේ මොනවද? ඇලුමෙක්ස්. දැන් මන් දන්න මේ දවස්වල එක එකන ඩිස්කවුන්ට් දැන් ඉතින් ඇලුමෙක්ස් කතා කරන්නේ ක්වොලිටි ගැනනේ.
1: ඔව් ඔව් මොනවා හරි කතා කරන්නත් බෑ අනිත්‍යයි.
0: අනිත් කෙනෙක්ට කල්පනා කරන්නේ අපි මොනවද කතා කරන්නේ? ක්වොලිටි ගැන කතා කරලා වැඩක් නෑ. ඇලුමෙක්ස් බහැල ඉන්නකොට ක්වොලිටි පැත්තෙන්
1: අපි
0: ඩිස්කවුන්ට්
1: සල්ලි ආපහු ගොඩක් දෙමුද අපි මේ වල?
0: ඩිස්කවුන්ට් කතා කරමු. ඩිස්කවුන්ට් පෙන්නලා බලමු කොට දාන්න. ඇලුමෙක්ස් එකත් එක්ක හැප්පෙන්න අමාරුයි ක්වොලිටි වලින් කියලා හැමෝම තීරණය කරලා තියෙනවා. ඉතින් ඔබට ඕනේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. ඒ වෙලාවේ පොඩි ඩිස්කවුන්ට් එකකින් හම්බෙන සැනසීමට වඩා
1: හරි
0: ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ඔබට ජීවිත කාලෙම සැනසීම ගේනවා.
1: මොහතක සුවදෙන
0: චංචල ලෝකේ රූපිකාවන් සොයා මා ගියේ නැ. කොයි වෙලාවෙද කියලා මට මතක නැහැ.
1: අපි ඒක ගැන කතා කරමු මේ ෂෝ එකේ
0: පස්සේ.
1: ඒ මොකක්ද?
0: කොහොමත් මං ගෙදර ගියාම දැන් ඒක.
1: එහෙනම් සුබ දවසක්.
0: මම ආරවින්.
1: ආශරයා.
0: හිටාම්බෙමු.

0: ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැළපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: ගෝරිල්ල කියන්නේ ලොකු කලබලයක් නැති සත්තු ජාතියක් කියලා ලෝකෙට පෙන්නුවේ ඩේවිඩ් ඇටෙන්බරෝ. අන්නේකයි වැඩි. අපිට උනත් පුළුවන් ලෝකෙට යම් දෙයක්
4: පෙන්නන්න. කරලා පෙන්නු.
3: කරලා පෙන්න. දැන් මේ මම පෙන්නන්න. ඕ ඕනම මොඩෙක් එක්ක ඕනම පිස්සෙක් එක්ක ඉවසීමෙන් අවුරුදු ගානක් එක දිගට වැඩ කරන්න පුළුවන් කියලා පෙන්නන එකම මේ නේද චාලි.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
6: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා දෙදහය විනාඩි 14යි දැන් වේලාව ඔබ වෙත ගෙනාවේ
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Kolkata top story.
1: ගසක් කඩා වැටි පාසල් සිසුවෙකු ඇතුළු තුන්දෙනෙකු ජීවිතක්ෂයට. නවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටි පාසල් සිසුවෙකු ඇතුළු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ අද උදෑසන සිදු වූ මෙම අනතුරින් 14 හැවිරිදි පාසල් සිසුවෙකු, ඔහුගේ මව සහ තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ත්‍රිරෝද රථයේ රියදුරු බරපතල තුවාලටම නවලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව අප්‍රිකානු මහද්වීපය සමග වෙළඳ කණුදෙනු ඉහළ නැංවිය යුතු බව ලංකා භාණ්ඩ ප්‍රවාහන සේවා සංගමය පවසනවා. එහි ලේකම් ඉනාම් කපූර් පැවසුවේ, ලෝකයේ ඕනෑම තැනකට ආනයනය කිරීමේ හැකියාව සහිත ආර්ථික ප්‍රතිපත්තියක් රජය විසින් සැකසිය යුතු බවයි.
2: අප්‍රිකාවද ඩෙවලොප් කරන මහද්වීපය. අප්‍රිකාවට ඉම්පෝර්ට් තියෙනවා සෑහෙන ආසියාවෙන් චීනෙන්. අපිට ඩුබායි තමයි ඔය පෝට් එක උනේ ට්‍රාන්ස්ෂිප්මන්ට් හබ් එක අප්‍රිකාවට. කොළඹින් අපිට මේ ඔපචුනිටි එක ගන්න පුළුවන්. අපි ගන්නවද? ගන්න විදියක් නෑ අපිට. මොකද මේ දින ගැසට් හින්දා. සුළුහා මැදියම ෆීඩ් ඔපරේටර්ස්ලාට ඇවිල්ලා මෙතන සෙල්ලම් කරන්න බෑ. මේ දින ගැසට් හින්දා. නැත්තම් වරායක් කියන්නේ ඩොලර් රුපියල් තරක්. ගුවන්තොට පොලක් වගේ. ඒ කියන්නේ අපි කොළඹ වරාය ඇවිල්ලා හොඳ සර්විස් එකක් දෙන්න පුළුවන් ඊස්ට් අප්‍රිකා, සවුත් අප්‍රිකා, වෙස්ට් අප්‍රිකා වලට. මේවා අද වෙන්නේ නෑ. මේවට ආයෝජනය කරන්න මිනිස්සු නෑ.
0: සියටා ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing, විශ්වාසී

0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492 0712 0732 777.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 200 200. Fitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුල්ලේ සමාගමකි.

0: ඔබත් ඒලවලවසන් කලසිස්වෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM, The City University, The Place to Be.
1: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
2: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
1: මට ඔයාව
2: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
1: අන්නා කලින් කියන්නේ පැයි
3: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
4: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
1: අහන්න හවස දෙකට සතිය දවස්වල
5: අඩිමාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්
6: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- stable outlook
7: 8.2 0.4

0: වෙතගෙනන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියන්නේ.
0: ලංකාව වගේ බ්‍රිතාානය ඔස්ට්‍රේලියාව ස්විට්සලන්තය වගේ යුරපාරටවල් දහයකටත් යවන නිසයි ඒ ස්ටෑන්ඩඩ්ස් තියන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්ත්‍ර ප්‍රමිතින් තුනක් ඇති අම්‍රිතා.

0: සැමට අතදුන් ගමනට ජවයතුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මාවයි තාත්තාවයි පාර්ට් රටල එනවා මෙතන. තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නෝ.
2: ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ, ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැතිවේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඔස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: අයියා මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
5: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
6: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
7: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති වුණාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1-207,000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
8: 98.2 98.4

ඔබ සාමාන්‍යයෙන් ෂොපින් යන කැමති නැති කෙනෙක්ද? මං කියන්නේ කඩේකට ගිහිල්ලා ඇඳුම් ෆිටෝන් කර කර බල බල ඒවා තෝරලා ඊට පස්සේ බිල් කරන්න කවුන්ටර්වල හිමිදලා එහෙම මහන්සි වෙන්න කැමති නැති කෙනෙක්ද ඔබ? එහෙම කැමැත්තක් ඔබට ඇත්තෙම නැත්නම් නැත්නම් සමහර විට ඔබට වෙලාවකුත් ඇත්තෙම නැත්නම් ඔබට හොඳ chance එකක් තියෙනවා තිලකවර්ධන textiles online store එකත් එක්ක. දැන් ලංකාවේ ඕනම තැනකට තිලකවර්ධන textiles online store එකෙන් ඔබට ඕඩර් එකක් place කරගන්න පුළුවන්කම තියෙනවා කියලා දන්නවනේ. ඒත් එක්කම කොළඹ කිරිබත් ගොඩවට ඉන්න කෙනෙක් නම් ඔබ ඕඩර් එක දාලා පැය 3ක් ඇතුළත ඒ ඕඩර් එක ඔබ ගාවටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. www.tilakawardhana.com තමයි යාලගේ website එක. එහෙම නැත්නම් ඔබට යන්න පුළුවන්කම තියෙනවා කිරිබත් ගොඩ මහනුවර නිට්ටබෝ චාල කුරුණෑගල ප්‍රදේශවල තියෙන තිලකවර්ධන textiles showroom එකට. ඒ ගියාමත් ඔබට නිදහසේ shop කරන්න පුළුවන්. මොකද ලොකු ස්පේස් එකක් තියෙන එතන, ස්ටාෆ් එකත් සෑහෙන්න හොඳයි. විශේෂයෙන්ම අපිට කරදරයක් නැතුව shop කරන්න පුළුවන්. ළඟට ඇවිල්ලා කවුරුත් ඇඟිල්ලෙන් ඇරලා තාම මුකුත් ගත්තේ නැහැ, ඇයි ඔය කැරකි කැරකි ඉන්නේ? එහෙම අහන්න කවුරුත් නැහැ. ඔබට ඇති වෙනකම් වෙලාව අරන් shop කරන්න පුළුවන්කම තියෙනවා. එයාලගේ online store එකේ තලු දෙයක් තියෙනවා. අපි කලින් ඉඳන්ම ඔබට ඒක මතක් කරනවා. ලංකාවේ පළවෙනි වතාවට website එකක virtual ම fit on කරන්න පුළුවන් ඔබට ඇඳුමක්. ඒකට කරන්න තියෙන්නේ www.tilakawardhana.com website එකට යන්න. එතනට ගිහිල්ලා ඔබ කැමති ඇඳුමක් select කරගන්න. එතන තියෙන පොඩි තැඹිලි පාට බා එකක්, අන්න එක ක්ලික් කරාම ඔබේ ෆොටෝස් දෙකක් අප්ලෝඩ් කරන්න එනවා. අන්න එතනට ඔබේ හොඳට උස පේන ෆොටෝස් දෙකක් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඒ වෙලාවෙම ඔන්න ඔබට ෆොටෝ එකක් ජෙනරේට් කරලා දෙනවා. ඒ ඇඳුම ඔබ ඇඳන් හිටියොත් මොන විදියටද තියෙන්නේ කියලා. එතකොට ඔන්න shop එකට යන්න ඕනෙත් නැහැ. ඔබට idea එකක් ගන්න පුළුවන්. ආ මේ ඇඳුම මං ඇඳද්දොත් කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඉදින් ටග් ගාලා ඕඩර් එක place කරන්නයි තියෙන්නේ. ලංකාවේ ඕනම තැනක deliver කරන කොළඹ කිරිබත් ගොඩ අවට ඉන්න කෙනෙක් නම් ඔබ ඕඩර් එක දාලා පැය 3ක් ඇතුළත ඕඩර් එක ඔබ ගාවටම ගෙනල්ලා දෙන්න තිලකවර්ධන textiles online store එක ලෑස්ති වෙලා ඉන්නවා.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිඩිවීරන්න ඇදෙන ස්තරම් තැනක් රන්පෝමට ගෙවනව දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
5: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
7: මලකඩ. යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක්. නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක්. මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි

0: වලින් 75%ම වතු.
1: ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මල්ලකඩ කණ එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැල්වනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ. අපි LTL ගැල්වනයිසර්. මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නෑනේ.
2: ගෝරිල්ල කියන්නේ ලොකු කලබලයක් නැති සත්තු ජාතියක් ලෝකෙට පෙන්නුවේ ඩේවිඩ් ඇටන්බර. අන්න ඒකයි වැඩි. අපිට උනත් පුළුවන් ලෝකෙට යම් දෙයක්
1: ලා මකලෝ සහ

0: ද විලෝද සුනකුලහයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी
1: बितर निष्पादने व्यापारिक निवत्ती में अवधारणा නිෂ්පාදන පිරිවැය වැඩිවීම හේතුවෙන් බිත්තර නිෂ්පාදනයෙන් ව්‍යාපාරික නිවැත්වීමෙන් පසුවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. එහි සභාපති RMS රත්නායක පැවසුවේ බිත්තර නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය මිල 60%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
2: එම මේ දිනවල ගත්තාම විතරේක මිල සාමාන්‍යයෙන් ගොවි අතර රුපියල් 34ක් විතර නම් ගොවි පොලේ වැටෙන්නේ. නමුත් අද නිපාදන වියදම කුඩා පරිමාණයේ ගොවියෙකුට 32ක් 33ක් යනවා. මහා පරිමාණයේ ගොවියෙකුට සාමාන්‍ය රුපියල් 31 32ක් යනවා. අමුද්‍රව්‍ය මිල සාමාන්‍යයෙන් 60%කින් විතර ගිහින් තියෙනවා. සෝයා කිලෝ එකක් තිබ්බේ රුපියල් 190 විතර වාගේ දැන් අද 225යි.
1: තවත් දේශීය පුවත. ජනාධිපතිවරයා ග්‍රාමාධිපතිවරය සහ ක්‍රීඩකයන් ඇතුළු ප්‍රකට පුද්ගලයන්ගේ රුව වංචනිකව යොදා ගනිමින් කෘතිම පුද්ධිය යොදා ගනිමින් සකස් කළ වීඩියෝ අන්තර්ජාලයේ පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංසදයේ සදහන් කළේ එම වීඩියෝ හරහා මුදල් වංචා කිරීම උත්සාහයන්ද ක්‍රියාත්මක වන බවයි. මුදල් ආයෝජනය කර මාසිකව ප්‍රතිලාභ ලබා ගන්නයි ඉල්ලීම් කරන ආකාරය සකස් කර ඇති එම ව්‍යාජ වීඩියෝ පිළිබඳව විවිධ පැමිණිලි ලැබී තිබෙනවා. එමෙන්ම විවිධ ආයෝජන අවස්ථා, රැකී අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යාජ පුවත් ලෙසද මෙම නිර්මාණය සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේ. වංචනික ලෙස සකස් කළ වීඩියෝ සම්බන්ධයෙන් නොරවටෙන ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: රැකගෙනන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියන්නේ.
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
3: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
5: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
8: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, රිෂ්මි.
7: මට පාවයාව
8: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
7: අන්නා කලින් කියන්නේ පැයි
9: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
10: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
7: අහන්න හවස දෙකට සතිය දවස්වල.
11: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
13: ආදි මාංශින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13.19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
14: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
15: 0.2 0.4

පහුගේ දවස්ටිකේම අපි ඔබට මතක් කරා තිලකවර්ධන සෙලියුලෙකට කියලා ඔබට පුළුවන් දැන් ගෙවන්න ස්මාර්ට් ෆෝන් එකක් ගන්න. මොකද ඔය දැන් පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එක අවුරුදු 5-6කට කලින් ගත් එකක් නම් ඕකේ මොනවද දැන් තියෙන ෆීචර්ස්? ඔබට ෆෝන් එක බිම් වැටුනොත් හිතේ බයක් නැතුව ඉන්න පුළුවන්ද? ෆෝන් එක වතුරට වැටුනොත් එහෙම අවුලක් නැද්ද? AI ෆීචර්ස් එහෙම තියෙනවද? නැත්නම් අලුතෙන් එන software updates එහෙම ෆෝන් එකට තියෙනවද? එහෙමකුත් නැද්ද? කොහෙට හරි ගිහලා ෆොටෝ එකක් එහෙම ගන්න ගියාම ඔබ වැඩි එකකට කැමති නැද්ද? මොකද ඔබේ ෆෝන් එකේ ෆොටෝස් ඒ තරම් හොඳයිද? මං කියන්නේ කිසිම quality එකක් නැද්ද? අපි ඇත්ත කතා කරමුකෝ. එහෙම මොන හරි ප්‍රශ්නයක් තියෙනවනම් දැන් කාලේ ඇවිල්ලා ඉතින් ඔය ෆෝන් එක අප්ඩේට් කරගන්න. එකපාර සල්ලි දීලා ගන්න ඕන කියලා එකක් නැහැ. තිලකවර්ධන සෙලියුලෙක ඔබට පුළුවන් දැන් ෆෝන් එකේ ගණන් 130ක් මුලින් ගෙවලා ඉතුරු ටික මාස 24ක් යනකම් ගෙවාගෙන යන්න. වැඩේ කරගන්නේ මෙහෙමයි. ඔබ යනකොට අනිවාර්යයෙන්ම ගැරන්ටි කෙනෙක් එක්කගෙන යන්න. දෙන්නටම වයස අවුරුදු 20කට වැඩි වෙන්න ඕන. මතක් කරලා දෙන්නගේම ID cards අරගෙන යන්න. ඊට පස්සේ ඉතින් එතනට ගිහිල්ලා ඔබට තෝරලා බලන්න පුළුවන් මොකක්ද ඔබේ බජට් එකට සෙට් වෙන ස්මාර්ට් ෆෝන් එක කියලා. ඊට පස්සේ ඉතින් පැයෙන් දෙකකින් ෆෝන් එක අරගෙන ඉන්නයි තියෙන්නේ. ඔබට යන්න පුළුවන් කිරිබත්ගොඩ, මහනුවර, චාල, කුරුණෑගල මේ කියන ප්‍රදේශවල තිලකවර්ධන සෙලියුල තියෙනවා.

0: උදේ 11 වෙනි 33යි දැන්.
1: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
1: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
1: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවාය වල දාන්න ඕනේ නැහැ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
3: මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: ආවරණය
5: කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: පෙරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
0: ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC.

0: ඇත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering,

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: නාවල පිටියේදී ත්‍රී රෝදරතයක් මතට ගසක් කඩා වැටි තුන් දෙනෙක් මිය යයි. බටකොට වැඩිහිටි නිවාසයේ ආශ්‍රිත ඇති උගින්න ගැන සෙවීමට විමර්ශන කණ්ඩායම් දෙකක්. විතර සංගම් නිෂ්පාදනයේ නිවර්තන ලකුණු. වර්තෙල් බිල පහතට.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: 98.2 98.4

ට්‍රවුසන් නටලා නටලා හොරෙන්ම ගෙට රිංගල පූස වගේ නිදාගන්න කොට සැකයක් හිතුනත් මට හනේ මගේ මෝඩකමට.

0: සැකදස දෝ හැයෝ.
1: දැන් වෙලාව තවල් 12 විනාඩි 1යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: නාවල පිටියේදී ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී තුන් දෙනෙක් මිය යයි. බටකොට වැඩිහිටි නිවාසය ආශ්‍රිතව ඇති වූ ගින්න ගැන සෙවීමට විමර්ශන කණ්ඩායම් දෙකක්. බිත්තර සංගම් නිෂ්පාදනයේ නිවත්තන ලකුණු. බොරතෙල් මිල පහතට.
0: දේශීය සියත. Local news on Seatha.
1: නාවල පිටියේ ප්‍රධාන මාර්ගයේදී ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙක් ඇතුළු තුන්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ අද උදෑසන සිදු මෙම අනතුරෙන් 14 හැවිරිදී පාසල් සිසුවා සහ ඔහුගේ මව ඇතුළු තවත් කාන්තාවක් මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ත්‍රීරෝද රථයේ රියදුරු බරපතල තුවල් ලබා නාවල පිටියේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ ත්‍රීරෝද රථය මතට ගස කඩා වැටීමෙන් එම ස්ථානයේම පුද්ගලයන් තුන්දෙනා මියගොස් සිටි බවයි. ඔවුන්ගේ සිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලේ තැන්පත් කර තිබෙනවා. කාලයක් පුරා දිනපත් වී තිබූ ගසක් මෙලෙස මාර්ගයට කඩා වැටී ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ වසරේ ජනවාරි පළමුවනදා සිට මැයි 30 වනදා දක්වා කාලය තුල සිදු ඇති මාර්ග රිය අනතුරු ගණන 1089ක්. එම අනතුරු වලින් 1140 දෙනෙකු මියගොස් තිබෙනවා. මිල්ලනිය බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නට හේතුව අනාවරණය කර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් මගින් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී එෆ් වුඩ්ලේ පැවසුවේ රජයේ රස පරීක්ෂකවරයා විසින් එහි ස්ථානීය පරීක්ෂණයක් සිදු කරන බවයි. වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් මියගිය ගණන 11ක්. තුවාල ලබා සිටින 7 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබන්නේ හොරණ මූලික රෝහලේ. තුන් දෙනෙකු තවදුරටත් අතුරුදන්. මුදාගත් 51 දෙනෙකු මේ වන විට බටපොල පාසලේ රඳවා සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇත්තේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදා විසින්. වැඩිහිටි නිවාසයේ ගින්න හටගෙන තිබුණේ ඊයේ පස්වරුවේදී. ඒ පාලනය සඳහා කළුතර සහුර නගර සභාවන්හි ගිනි නිවීමේ රථ කැඳවා තිබුණා. ඊයේ රාත්‍රිය වන විට ගින්න පාලනය කර තිබුණේ දැඩි පරිශ්‍රමයකින් පසුවයි. මෙම වැඩිහිටි නිවාසයේ රැඳී සිට ඇත්තේ විශේෂ අවශ්‍යතා සහිත පිරිස් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුඩ්ලර් සඳහන් කළේ. ගින්න සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මේ වන විට සිදු කරමින් පවතින බවයි ඒ සිටින සියත ප්‍රාදේශීය වාර්තාකරු චන්දන පෙරේරා පැවසුවේ.
2: මම මේ මොහොත වන විට රැඳී සිටින්නේ බටගොඩ ඊයේ සවස ගිනි ගන්නා ලද වැඩිහිටි නිවාසය ඉදිරිපිට. මේ මොහොත වන විට හොරණ මහේස්ත්‍රාත්තුමිය පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කරමින් සිටිනවා. ඒ වගේම මේ වනකොට මෙම පිළිස්සී මරණයට පත් වූ සිරුරු හඳුනාගෙන තිබෙනවා. තවත් ඒ වගේම දැන් මෙම ස්ථානයේ ඉදිරිපිට තිබෙන පාසල බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ඊයේ රාත්‍රී බේරාගත්තු වැඩිහිටියන් එහි සිටියා. දැන් මේ මොහොත වන විට ඔවුන්ව ගල්පාත තවත් වැඩිහිටි නිවාසයක් තිබෙනවා. එම වැඩිහිටි නිවාසයට මාරු කරන බව තමයි අපිට පෙනියන්නේ. සියත වෙනුවෙන් මම චන්දන පෙරේරා බටගොඩ ගිනිගත් වැඩිහිටි නිවාසයේ ඉදිරිපිට සිට.
1: රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයගේ තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මගේ දැක්වෙන්නේ රුපියල් 340.25ක් ලෙසයි. ඒ ගැනුම් මගේ රුපියල් 330.10ක් ලෙස දැක්වෙනවා. නිරන්තරයෙන් රුපියල අප්‍රමාණය වීම මෙරට ආර්ථිකයට අවශ්‍ය සහගත ලෙස බලපෑම් එල්ල කරන බව ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කළා. ආර්ථික විශ්ලේෂක දරණාත් ප්‍රනාන්දු පැවසුවේ ඉහළ නංවා ඇති ඉන්ධන මිල පහත හෙලීම අත්‍යවශ්‍ය කරුණක් වන බවයි.
3: රජය මේකට ගන්න පුළුවන් ප්‍රධානම තීරණය තමයි තෙල්වල මිල කිසියම් ආකාරයකට ලෝක වෙළඳපොලේ මිලට අනුරූප කිරීම. එතනදි ප්‍රති දෙකක් තියෙන එකක් තමයි තෙල්වල මිල ඇතුලේ තියෙනවා නම් අපේ අකාර්යක්ෂමතාවයන් සහ තෙල් ලෝක වෙළඳපොලේ මිලදී ගැනීමේදී අනවශ්‍ය ලෙස අපි කරපු ගෙවීම් තීරණ ඒවා අපි එක පැත්තකින් කපා හරින්න ඕනේ. අනිත් පැත්තෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිලට ගැළපෙන විදියට අපේ තෙල්වල මිල සසඳන්න වෙනවා. මොකද තෙල් වලින් තමයි වැඩිපුරම අපිට ආනයන සඳහා ඩොලර් ප්‍රමාණයක් වැය වෙන්නේ. ඉතින් ඒ ප්‍රමාණය අපි අඩු කරන්නේ නැතුව අපිට වෙන මොන ක්‍රමයෙන් කරත් මේක උත්සාහ කරත් රුපියල අවප්‍රමාණය වෙන එක නවත්තන්න එක අමාරුයි. ඒක එක පැත්තක්. ඉතින් මහ බැංකුව දෙවනි පැත්තෙන් පොඩි අනුපාත ඉහළනම් වෙලා තියෙනවා. ඒතකොට මාසයක් එකමාරක් යද්දී සමස්තයක් විදිහට ආර්ථිකය ටිකක් මන්දගාමී වෙන නිසා ඩොලරේට තියෙන ඉල්ලුම තරමක් දුරට අඩුයි.
1: ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස යුරෝපය, අප්‍රිකාව, ආසියාවැනි රටවල් සමග වෙළඳ ගනුදෙනු ඉහළ නැංවිය යුතු බව ලංකා භාණ්ඩ ප්‍රවාහන සේවා සංගමය පවසනවා. ඒ ලේකම් ඉනාව් කෆූර් මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
4: අප්‍රිකාවද ඩෙවලොප් කරන මහදීපයක්. අප්‍රිකාවට ඉම්පෝර්ට් තියෙනවා සෑහෙන ආසියාවෙන් චීනෙන්. අපිට ඩුබයි තමයි ඔය පෝට් එක උනේ ට්‍රාන්ස්ෂිප්මන්ට් හබ් එක අප්‍රිකාවට. කොළඹින් අපිට මේ ඔපචුනිටි එක ගන්න පුළුවන්. අපි ගන්නවද අද? ගන්න විදියක් නෑ අපිට. මොකද මේ දින ගැසට් හින්දා. සුළු හා මධ්‍යම ෆීඩ් ඔපරේටර්ස්ලාට ඇවිල්ලා මෙතන සෙල්ලම් කරන්න බෑ. මේ දින ගැසට් හින්දා. නැත්තම් වරායක් කියන්නේ ඩොලර් රුපියන තරක්. ගුවන්තොට පොලක් වගේ. ඒ කියන්නේ අපි කොළඹ වරාය ඇවිල්ලා හොඳ සර්විස් එකක් දෙන්න පුළුවන් ඊස්ට් අප්‍රිකා, සවුත් අප්‍රිකා, වෙස්ට් අප්‍රිකාවට. මේවා අද
1: අමරිකා විසින් ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 45ක් සඳහා පැනවීමට යෝජිත 12.5% අතිරේක බද පිළිබඳව අමාත්‍යාංශ මට්ටමේ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පැවසුවේ අමරිකාව සමග සාකච්ඡාවක් සිදු කරනවාද යන්න අද තීරණය කරන බවයි. ශ්‍රී ලංකාවෙනි සංවර්ධනය වෙමින් පවතින රටක් සඳහා 12.5% තීරුබද්දක් පැනවීමක් සිදු හොත් ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවන ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත පැවසුවේ අමරිකාව වැනි රටකට ගැතිවීම ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් ගෙනෙන බවයි.
5: ඇමරිකාව සමග සතුරෙකීම භයානකයි. ඒ මිතුරෙකීම මාරාන්තිකයි කියලා. දැන් අපිත් දැන් මිතුරෙකීම මාරාන්තිකයි කියන එක තමයි එක්ස්පීරියන්ස් කරන්නේ. මොකද දැන් මේට වඩා ඇමරිකන් ගැති, يعني අපි ගත්ත නියෝ ලිබරල් ඇමරිකන් ගැති ආණ්ඩුව සිටියට ඒ අය කවුරුත් ඇමරිකාවෙන් කෙල් ගෙනල්ලා නැහැ. ඒ මොකද හේතුව ඇමරිකාවේ ඒ ශ්‍රී ලංකාවයි අතර තියෙන දුර පරතරය නිසා ඉතා විශාල ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් යනවා. නමුත් මේ ආණ්ඩුව ඒ කලින් ආණ්ඩුවටත් එහා ගිහිල්ලා ඇමරිකාවට යටත් වෙනුනේ ඇමරිකාවෙන් පවා තෙල් ගෙන්නලා තියෙනවා ඉතා විශාල මුදල් වලට.
1: යෝජිත බදු සඳහා ලබන ජුලි 6 වනදා දක්වා අමරිකාව ලිඛිත අදහස් කැඳවීමට නියමිතයි. ලබන ජුලි 7 වනදා ඒ පිළිබඳ විභාග කිරීම සිදුවන බවයි අමරිකාව සඳහන් කළේ. මෙරට අපනයන වලින් 25%ක් සිදු කරන්නේ අමරිකාව වෙතයි. මේ වන විට අමරිකාව වෙත අපනයන කරන බහඬ සඳහා අයකරන බද්ද 10%. නිෂ්පාදන පිරිවැය වැඩිවීම හේතුවෙන් බිත්තර නිෂ්පාදකයන් ව්‍යාපාරිකයන් ඉවත් වීමේ සිදුවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති RMS රත්නායක පැවසුවේ බිත්තර නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය මිල 60%කින් පමණ ඉහළ කොස් ඇති බවයි.
6: එතෙම මේ දිනවල ගත්තාම බිත්තරයක මිල සාමාන්‍යයෙන් ගොවි අට රුපියල් 34ක් විතර නම් ගොවි පොලේ වැටෙන්නේ. නමුත් අද නිෂ්පාදන වියදම කුඩා පරිමාණයේ ගොවියෙකුට 32ක් 33ක් යනවා. මහා පරිමාණයේ ගොවියෙකුට සාමාන්‍යයෙන් රුපියල් 31 31 යනවා. අමුද්‍රව්‍ය මිල සාමාන්‍යයෙන් 60%කින් විතර ගිහින් තියෙනවා. සෝයා කිලෝ එකක් තිබ්බේ රුපියල් 190 විතර වාගේ දැන් අද 225යි.
1: මේ අතර දිවෙන එළවලු මිල ඉහළ කොස් තිබෙනවා. බෝංචි, කැරට්, බීට්රූට්, ලීක්ස් ආදී එළවලු රසක මිල ඉහළ කොස් ඇති බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිජන පර්යේෂණ ආයතනය ප්‍රකාශ කළේ. මෙරට ආර්ථිකයේ ගොඩනැගිමින් පවතින සෑම අවස්ථාවකදීම වාමාංශික පක්ෂ විසින් ව්‍යාර්ථ කිරීමේ උත්සාහයන්වල නිරත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. මේ බව ප්‍රකාශ කළේ සියත ටීවී ත්‍රිකෝණයේ කාලීන වැඩසටහනට එක්වෙමින්.
7: කිසි දවසක මේ රටේ අපිට රජයකට කරන්න දුන්නේ නැහනේ රට සංවර්ධනය කරන්න.
8: සංවර්ධනය කරන්න කවුද දුන්නේ නැත්තේ කියන්නේ?
7: දුන්නේ වාමාංශික පක්ෂනේ. ජපානේ ගත්තොත් සාමාන්‍යයෙන් 100-205ක් ණය අරගෙන තියෙනවා. ආර්ථිකයේ වගේ ආර්ථිකයේ තමන්ගේ ආදායම වගේ 100-205ක් තියෙනවා ණය. ඇමරිකාවේ 100-106ක් තියෙනවා ණය. ණය ගැනීම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. බිස්නස් එකක වුණත් ණය අරගන්නවා ණය පාවිච්චි කරලා බිස්නස් එකේ ආදායම කරලා ණය ගෙවනවා.
8: ඒක ආයෝජන කරන්න යෝන.
7: අන්න ඒකයි.
1: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි පැවසුවේ ජාතික ජන බලවේගයට ඡන්දය දුන් බොහෝ පිරිසක් මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක් ඇති බවයි.
9: අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට තමයි හරිම සෙන්සර් එක දැනෙන්නේ ආණ්ඩුවක ධන පැත්තයි ඍණ පැත්තයි. මොකද වැඩිපුරම ඉන්නේ කෘෂිකාර්මික ජනතාව. ආණ්ඩුවක් තුල තියෙන කෘෂිකාර්මික වැඩපිළිවෙල වැඩියෙන්ම දැනෙන දිස්ත්‍රික්කයේ තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ. ඒ නිසා පෝර ප්‍රශ්නය තදින්ම දැනෙනවා, වී මිල සම්බන්ධව තදින්ම දැනෙනවා, එළවලු මිල සම්බන්ධව තදින්ම දැනෙනවා. ඒ වගේම මේ සියල්ලටම බලපාන තෙල් මිල දිනෙන් දින වැඩිවීම වැඩියෙන්ම දැනෙන කණ්ඩායම තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්නේ.
1: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර
10: අපි දකිනවා සුරේෂ් ශලේව දින 180ක රැඳවුම් නියෝගයක් මත තබාගෙන ඉන්නවා. හතරේ මියෝ ඉන්න කාමරයක දැඩි ලෙස හිංසා කරනවා. එතකොට ඒ වගේම අපි දන්නවා මේ CID එකේ දැන් ඉන්න ඩිරෙක්ටර් ජෙනරල් සහ මහජනාරක්ෂා අමාත්‍යාංශයේ ලේකම්තුමා ඒ දෙන්නම මේ රජයේ දේශපාලන වේදිකාවල කතා කරපු අය.
1: ජනාධිපතිවරයා ග්‍රාමාධිවරිය සහ ක්‍රීඩකයන් ඇතුළු ප්‍රකට පුද්ගලයන්ගේ රුව වංචනිකව යොදා ගනිමින් කෘතිම බුද්ධි යොදා ගනිමින් සකස් කළ වීඩියෝ අන්තර්ජාලයේ පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය සඳහන් කළේ එම වීඩියෝ හරහා මුදල් වංචා කිරීමේ උත්සාහයන්ද ක්‍රියාත්මක බවයි. මුදල් ආයෝජනය කර මාසික ප්‍රතිලාභ ලබා ගන්නැයි ඉල්ලීම් කරන ආකාරයෙන් සකස් කර ඇති එම ව්‍යාජ වීඩියෝ පිළිබඳව විවිධ පැමිණිලි ලැබී තිබෙනවා. එමෙන්ම විවිධ ආයෝජන අවස්ථා, රැකිය අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යාජ පුවත් ලෙසද මෙම නිර්මාණය සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේ. වංචනික ලෙස සකස් කළ වීඩියෝ සම්බන්ධයෙන් නොරවටෙන ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා. මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජුලි මස 9 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. ඒ නඩුව අද කොළඹ මහාධිකරණ විසුරු උදේෂ් රණතුංග ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී බිත්තිකරු විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් ඒ අභියාචනා අධිකරණය හමුවේ කැඳවා තිබුණා. එහිදී අභියාචනා අධිකරණයේ තීන්දු කළේ එම පෙත්සම ලබන 16 විභාගයට ගැනීමටයි. එදිනෙතෙක් මෙම නඩුවේ සාක්ෂි මෙහෙවීම නොකරන බවට පැමිණිල්ල විසින් අභියාචනා අධිකරණයට දැනුම් දී තිබෙනවා. යනුව මෙම නඩුව සාක්ෂි කැඳවීමකින් තොරව කල්තබන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයෙන් ඉල්ලා සිටියේ. අභියාචනා අධිකරණයේ තීරණය ලැබෙන තෙක් නඩුව ජූලි මාස 9 දක්වා කල් තැබීමට නියම කළ මහාධිකරණ විසුරුවරයා සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියම කළා. රුපියල් 1,730,000 අධික වටිනාකමකිනුත් ඉඩම් කට්ටි 5ක් අයතා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව යෝෂිත රාජපක්ෂට එරෙහි චෝදනාවයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත ගොස් තිබෙනවා. ඊශ්‍රායලය සහ ලෙබනන් අතර සටන් විරාමයේ ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා එළබින්නව එකඟතාවයත් සමගයි. මේ වන විට ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 96.5 අටක්. WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.89 ලෙස සටහන් වුණා. සටන් විරාම ගිවිසුම මැදදී ඊශ්‍රායලය එල්ල කළ රොකට් ප්‍රහාරවලින් ලෙබනනයේ 9 මිය ගියා. හිස්බුලා ත්‍රස්ත සංවිධාන ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායලය පැවසුවේ. මේ අතර ඇමරිකාව සමග පැවැත්වෙන සාකච්ඡාවල කිසිදු ප්‍රගතියක් ලබා නොමැති බව ඉරානය පවසනවා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාචි පැවසුවේ සන්නිවේදන මාර්ග තවදුරටත් විවෘතව පවතින බවයි. ඇමරිකාවට එරෙහිව ඉරානය එල්ල කරන ලද ප්‍රහාර ස්වර්ණ ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන ලද බව ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවා. සංචාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදේ කණ්ඩායම අතර දෙවැනික දින තරගය ලබන 7 පැවැත්වීමට නියමිතව තිබෙනවා. දෙරට අතර තරග තුනකින් සමන්විත එක් දින තරගාවලිය තරගයකට බිඳුවක් ලෙස පෙරමුණගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි. බටහිර ඉන්දිය කොදෙව්වන් සමග පැවති පළමු එක් දින තරගයෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද ලකුණු 41 ජයක් වාර්තා කළා. තරගයේ පැවැතුනේ ජමයිකාවේ කිංස්ටන් සබීනා පාකිදී. කාසි වාසිදිනු කොදෙව්වන් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු අර 50 තුලදී කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 303. 119 වන එක් දින අර්ධ ශතකයේ වාර්තා කළ පැතුම් නිසංක ලකුණු 79ක් වාර්තා කළේ 1-6 සහ 4-9 සමගින්. කුසල් මෙන්ඩිස් පන්දු 62කදී ලකුණු 72ක් ලබා ගත්තා. ජයග්‍රහණය සඳහා ලකුණු 304 ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දිය කොදෙව්වන්ට පන්දු අර 49 පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකියේ ලකුණු 262ක් පමණයි. නායක ෂායි හෝප් අර්ධ ශතකයක් වාර්තා කළා. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමිර දවාගත් කඩලු ගණන 4ක්. තරගයේ වීරිය සම්මානය දිනාගත්තේ කුසල් මෙන්ඩිස් විසින්. යලි සිරස්තල නාවල පිටියේදී ත්‍රී රෝද රථයක් මතට ගසක් කඩා වැටි 3 දෙනෙක් මියයයි. බටකොඩ වැඩිහිටි නිවාසයේ ආශ්‍රිතව ඇති වූ ගින්න ගැන සෙවීමට විමර්ශන කණ්ඩායම් දෙකක්. බිත්තර සංගම් නිෂ්පාදනයේ නිවත්තල ලකුණු. බොරතෙල් මිල 5ට. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිබයි. මම කුෂාරි උඩුවනගේ. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
0: පුරා සෙරිසරා සත්‍ය 100%ට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: අපේ නමිනුත් කතාවක් ඇති, හිමිකමක් නැති, ප්‍රේමයක් ඇති.
2: ආදරේ හැටිගෙන එහෙම කියන්නේ වායෝ බෑන්ඩ් එකත් එක්ක මුළු රටම අඳුනගත්ත සේනාංග දිසානායක.
3: හිමිකමක් නැති
4: ආදරේ හැටි ඇවිල්ලා මගේ අලුත් රිලීස් වෙච්ච සිංදුව මේ ලිරික්ස් කරේ මනුරංග විජේසේකර අයියා. අපි හැමෝම දන්න මනුරංග අයියා. ඊට පස්සේ මෙලඩි එක මගේමයි. මියුසික් අරේන්ජ්මන්ට්ස් කරා මම සහ ලහිරුටි කොස්තා. අපි දෙන්නා එකතු වෙලා

0: මියසික් වීඩියෝකට ගැළපෙන මයෝ තෝරගෙන තිබ්බා.
1: සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්නේ නින්න දේවපුර මල්ලි මියසික් වීඩියෝ ඩිරෙක්ටර් ස්ක්‍රිප්ට් රයිටර් සිරු දේවල් එයා තමයි කරේ එඩිට් එක සිරු දේවල්. වීඩියෝකට සම්බන්ධ වෙන ප්‍රොඩක්ෂන් එකේ පැත්තෙන් සම්බන්ධ වෙන හැමෝම මාරු සපෝට් එකක් දුන්නා නින්න ඇතුළු ක්‍රූ එක සහ විශේෂයෙන් කියන්න ඕනේ නදි ශක්කා, ජගත් බෙන්දගේ මහියා සහ සාරංග දේවසේකර අයියා පාර ලොකු එෆර්ට් එකක් දැම්මා සහ හරිම ආසාවෙන් උනන්දුවෙන් මේ වැඩේ කරායි.
2: මොනවද දැන් ෆෑන්ස්ලා කියන්නේ?
1: මම කරලා තියෙන රිලීස් කරලා තියෙන සිංහලෙන් පළවෙනි මියුසික් වීඩියෝ එක මේවා. මම මියුසික් වීඩියෝ ලොකුවට රිලීස් කරලා නැහැ. වීඩියෝ එකට ඉතාම හොඳ ප්‍රතිචාර තියෙනවා. සිංහල එක් වචන මෙලඩි එක සම්බන්ධව ඉතාම හොඳ ප්‍රතිචාර තියෙනවා.
0: ළඟදී ඔයගෙ ලොකු වැඩක් වෙනව නේද?
1: මගේ සෝලෝ කොන්සර්ට් එක පටන් ගන්නවා මේ මාසේ 13 වෙනිදා. එකක් පළවෙනි පාර තමයි කරන්නේ. හැබැයි මේ වෙනකොට සෝල්ඩ් අවුට් වෙලා තියෙන කොන්සර්ට් එක.
2: Thank you සේනාංග.
1: Thank you very much. සියද හැමදාම අපිට කින්නාර අපිට සපෝට් කරනවා. Thank you very much.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: අවදානමට පෙර සූදානම් වෙමු.
1: මේ දවස්වල මේකෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු වැටපෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහාමාත්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මේ වනට දකින ප්‍රවණතාවය තමයි ඌව පළාතේ සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ ගණනාවක් ආශ්‍රිතව රෝගීන් ශාල වශයෙන් වාර්තාවීම් පවතිනවා. මහනුවර ජාතික රෝහලේ, ඒ වගේම රෙකිල්ලගස්කඩ රෝහලේ, දියතලාව, වැලිමඩ ප්‍රදේශ ආශ්‍රිතව, බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව දිගින් දිගටම මේ රෝග තත්ත්වය වාර්තාවීම් තියෙනවා. මේ වනට රෙකිල්ලගස්කඩ රෝහලේ රෝගීන් 25කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දියතලාව රෝහලේ රෝගීන් 30කට ආසන්න ප්‍රමාණයක්, වැලිමඩ රෝහලේ රෝගීන් 20කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. සහ තවමත් මේ රෝගීන් වාර්තාවීම් පවතිනවා.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි. වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් යන්නේ නෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017 කෝල්යක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා. ෆිනිෂින් වහලක්
3: ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
0: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක්, 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අතිවිශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0767780017ට WhatsApp කරන්න.
3: මතකද ඒ ස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
4: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අනුවටයි දශම දෙකෙන් 98.4

0: තුවියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ-ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
1: මලකඩ. යකඩ මල කෑම කියන්නේ චක්‍රයක් කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්නම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න

0: තම නවත්තන එක ලේසිම. ඒකන මලකට කන සැරයක් සැරයක් ගාන අපි සුද්ධ කරකර තීන්ත ගාන් සල්ලිවලින් සේට 75ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වටවුණු නිතරම වහින රටක මල්ලකඩ කන එක තින්ත ගාල නවත්වනවා බොහෝ. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැල්වනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
1: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: ගොරිල්ල කියන්නේ ලොකු කලබලයක් නැති සත්තු జాතියක් කියලා ලෝකෙට පෙන්නුවේ ඩේවිඩ් ඇටෙන්බර. අන්නේ කයි වැඩි අපිට උනත් පුළුවන් ලෝකෙට යම් දෙයක්
3: පෙන්නන්න. කරලා පෙන්නු.
2: කරලා පෙන්න දැන් මේ මම පෙන්නන්න. ඕ ඕනම මොඩෙක් එක්ක ඕනම පිස්සෙක් එක්ක ඉවසීමෙන් අවුරුදු ගානක් එක දිගට වැඩ කරන්න පුළුවන් කියලා පෙන්නන එකම මේ නේද චාලි.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
5: 98.2 98.4

0: දැන් වෙලාව දවල් 1:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी
1: देशी आदम संशोधन पनत किटुम पतट कथा नायक गे नाचान දේශීය ආදම් සංශෝධන පනත් කෙටුම් පත සඳහා කතානායක ජගත් වික්‍රමරත්න විසින් නත්සන් තබා තිබෙනවා. එරුව දේශීය ආදම් සංශෝධන පනත් කෙටුම් පත 2026 අංක 11 දරන දේශීය ආදම් සංශෝධන පනත ලෙස බලාත්මක වනු ඇත. දේශීය ආදම් සංශෝධන පනත් කෙටුම් පත දෙවන වර කියවීමේ විවාදය පසුගිය මැයි 19 වෙනිදා පැවතුණු අතර එහිදීම පනත් කෙටුම් පත සංශෝධන සහිතව සම්මත වුණා. මෙමකින් පතු පරිපාලන ක්‍රියාවලි නවීකරණය කිරීම පවතින ප්‍රතිපාදන වඩාත් පැහැදිලි කිරීම බදු අනුකූලතාවයේ සහ බදු නීති බලාත්මක කිරීම සහ ශක්තිමත් කිරීම සිදු කෙරුණු ඇති. එමෙන්ම බදුකරණය කිරීම සහ බදු අඩු කිරීම වඩාත් නිවැරදි කිරීම උපාය මාර්ගික ආර්ථික අවශ්‍යතාවට සහයෝගය දැක්වීම විනිවිද භාවය සහ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ ශ්‍රම ශක්තිය ඉහළ නැංවීමද මෙම පනතේ අරමුණු අතුරට ඇතුළත්. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දිය කොදෙව් නැගී එන කණ්ඩායම් අතර තරඟ සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. තරගාවලියට සිව්දින තරඟ දෙකක් සහ එක් දින තරඟ තුනක් ඇතුළත්. සිව්දින තරඟ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවනු ලබන්නේ දිනූර කළු පහන විසින්. එක් දින තරඟ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නිපුණ ධනජය විසින් මෙහෙවනු ලබනවා. ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දිය කොදෙව් නැගී එන කණ්ඩායම් අතර පළමු සිව්දින තරගය ලබන අටවනදා ආරම්භ වන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී.
0: සියතා ටොප් ස්ටෝරි
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්ව

0: අවදානමට පෙර සූදානම් වෙමු. මේ දවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳු වැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනොත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා.
1: මෙනින්ජයිටිස් නොහොත් මොළේ වුණ රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වසරක් පාසා බෝ වෙන රෝගයක් හැටියට වාර්තා වෙන තත්ත්වයක්. වෛරස්, බැක්ටීරියා, සමහර දිලීර වර්ගවලිනුත් පුද්ගලයන් අතර පැතිරෙන්න පුළුවන්. මේ කාලයේදී රෝගීන් ප්‍රමාණය රසායනාගාර වාර්තා වලින් තහවුරු කරලා තියෙන විදිහට වෛරස් එකකින් බෝ වෙන මොළේ වුණ තත්ත්වයක්.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
2: මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා, ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0712 492 0792 0711 3777.
4: මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියා මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: අතේ මිටේ තියන ගාලට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩක් නැති.
7: කඩපත කඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
8: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
7: මට පාවයව
8: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
7: අන්නා කලින් කියන්නේ පැයි.
9: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
10: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
7: අහන්න හවස දෙකට සතිය දවස්වල.

0: සියත දෙවයින පුරා මේ පැයි හිත කැමති නගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.
1: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි,
1: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
1: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන් වල ලේවායවල් දාන්න ඕනේ නැහැ නේ. අපිව හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද
2: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
8: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස්.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
11: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
12: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: පෙරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
0: ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC.
2: මේ දෙකක් දාගෙන එන්නද? ඇයි කන් දෙක පුරවල කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත පලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
0: සින්දු සියතය.
4: ගියක් සපයි ගවලේ.
2: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
0: අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ.
0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් 98.2 98.4.

0: ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනේ හොඳම තීරණය.
1: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 732 1000.

0: NIBM, the city university, the place to be.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
3: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5

0: හවස දෙකයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ये था टॉप स्टोरी।
1: කාන්තා රැඳවියන්ගේ දරුවන්ට පෙරපාසලක්. බන්ධනාගාරගත කාන්තා රැඳවියන්ගේ අවුරුදු 5ට අඩු දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සඳහා වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ ජාතික සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය විසින් වැඩසටහන මගින් පෙරපාසල් ගුරුවරුන් 15 දෙනෙකු පුහුණු කිරීමට නියමිතයි. පළමු අදියර යටතේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ගේ අවුරුදු 5ට අඩු දරුවන් වෙනුවෙන් එම බන්ධනාගාරය තුළ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කරනු ඇති. දැන් විදෙස් පෝතක්. ලෙබනනය සමග ඇති කරගත් ගිවිසුම විශිෂ්ට ජයක් බව ඊශ්‍රායලය පවසනවා. එරට සඳහන් කළේ ඒ රාජ්‍යතාන්ත්‍රිකවද ජයක් බවයි. හිස්බුල්ලා සංවිධානය නිරායුධ කිරීම පිළිබඳ ප්‍රකාශයක් ගිවිසුමට ඇතුළත් බවයි ඊශ්‍රායලය කියා සිටියේ.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

Hey, good afternoon. හවස දෙකයි විනාඩි 9යි වෙලාව. පටන් ගන්න යන්නේ. සුදු කොච්චිගේ දවල් ෂෝ එක. මේක තමයි ඉතින් ආ. දවල්ට අහන්න තියෙන එකම ෂෝ එක. මේ ඉස්තර තියෙනවා කතා කරමු පස්සේ. WhatsApp නම්බර් එක විතරක් දීලා ඉන්න ආ. ලොකුවට කතා කරමු අපි පස්සේ. හාද? හා නේද? මන් දන්නවා හා කියලා. බොරුවට ඇහුවේ හාද කියලා. අපි උත්තරේ දැන දැනත් සමහර වෙලාවට ප්‍රශ්න අහනවානේ නේද? අන්න ඒකයි. මාත් එහෙම එකක් තමයි මේ කළේ. 0711982947 මගේ WhatsApp නම්බර් එක. මෙසේජ් එකක් දාලා තියන්න. තව චුට්ටකින් මම බලනවා කවුද මට මෙසේජස් දාලා තියෙන්නේ කියලා.

0: අවදානමට පෙර සූදානම් වෙමු.
1: මේ දවස්වල මේකෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු වැටපෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහාමාත්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මේ වනට දකින ප්‍රවණතාවය තමයි ඌව පළාතේ සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ ගණනාවක් ආශ්‍රිතව රෝගීන් ඡාන වශයෙන් වාර්තාවීම් පවතිනවා. මහනුවර ජාතික රෝහලේ, ඒ වගේම රෙකිල්ලගස්කඩ රෝහලේ, දියතලාව, වැලිමඩ ප්‍රදේශ ආශ්‍රිතව, බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව දිගින් දිගටම මේ රෝග තත්ත්වය වාර්තාවීම් තියෙනවා. මේ වනට රෙකිල්ලගස්කඩ රෝහලේ රෝගීන් 25කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දියතලාව රෝහලේ රෝගීන් 30කට ආසන්න ප්‍රමාණයක්, වැලිමඩ රෝහලේ රෝගීන් 20කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා සහ තවමත් මේ රෝගීන් වාර්තා වීම පවතිනවා.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.

0: මැදිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකදයකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
6: අති විශ්වසනීය ගමනකට Jetac electric scooter. kilowatt පැය 3.5ක lithium ion battery. kilowatt 3.1ක මෝටරය. ලීටර 35ක storage පහසුකම. David Pierce e-mobility වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
7: ලංකාවේ එකම ඉන්ධන පිරිපහදු කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ 1. සපුගස්කන්ධ ප්‍රදේශයේ, 2. කොළොන්නාව ප්‍රදේශයේ.
8: සපුගස්කන්ධ
9: ප්‍රදේශයේ සිට පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ මහනුවරින් වාග්ය මාධවි.
8: හරිම සතුටුයි ඇත්තටම. දෙන්නට ගොඩාක් ස්තුතියි. සියත තමයි ගොඩාක් වෙලාවට අහන්නේ. හරිම සතුටුයි. හරි ආදරේ මම සියතට. තව තවත් දිගින් දිගටම මේ වගේ දේවල් ඉස්සරහට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම හදවතින්
10: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
11: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
12: සියත පොකට් මනි.
13: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
14: අනුග්‍රහය
15: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
16: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4

0: රැකගෙන එන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: ගොඩාක් අදරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාව ෆස්ට් ටයි අපිට හන්න සීස
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපාන් රොමේනියා එවැගේම
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සති දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: ඊයේ බර්ත්ඩේ තිබ්ලා එකට මම විශ් කරන නිසා එකෙක් මට එවලානේ බර්ත්ඩේ එකට පොඩි ට්‍රීට් එකක් තැන්කියු නිලු ආදරේ මං හිතුවේ නෑ ඔයා එහෙම කරයි කියලා පිස්සු කෙල්ල සාමාන්‍ය නිලු කියලා කියන්නේ මගේ බර්ත්ඩේ එකටත් මොනවාම හරි ගිෆ්ට් එකක් එවන හරි ෂෝයි ගෑන ළමෙක් ඉතිං එයාගේ බර්ත්ඩේ එකට මං ගියේ ආව සර්ප්‍රයිස් කළානේ කෝල් එකක් දීලා විෂ් කරලා එයාගේ යාළුවා සමාලිත් එක්ක එකතු වෙලා ඊට පස්සේ ඔන්න ඉතින් මට එවලා කෑමක් එවලා කෑමක් කන්න ඕනි ඉතින් පහෙන් පස්සේ තමයි කන්න වෙන්නේ ඒ වුණාට ඉතින් එහෙම වියදම් කරන්නත් එපානේ ඕනවට වැඩිය හරිද සමාලිට මොනවද අරන් දුන්නේ එයාට නම් ඔන්න හොඳට සලකන්න ඕනේ මොකද එයා සෑහෙන කල් තියලා මාර ප්ලෑන් එකක් ගැහුවේ ඔයාව සර්ප්‍රයිස් කරන්න එනිසා එයාට හොඳට සලකන්න හොඳ මටත් වඩා හොඳට සලකන්න හාද වෙලාව කෙන්න ඕනේ දෙන්නත් එක්ක මාව බලල යන්න කොමහරියා මෙන්න ජයනාත් මෙසේජ් එකක් දාලා ඒ අද ඔයාගේ බර්ත්ඩේද වාව් අද මගේ හොඳම යාළුවෝ දෙන්නෙක්ගේ බර්ත්ඩේ ඒ කියන්නේ මාත් එක්ක කලින් ඔෆිස් එකේ වැඩ කරපු හර්ෂි ඉරොයි ඉතින් ඒ දෙන්නගේ බර්ත්ඩේ එක දවසෙම බැලින්න මෙන්න මහනුවර ජයනාත්ගේ බර්ත්ඩේ එහෙන් බැලුවාම ඉතින් නේද යාළුව තුන්දෙනෙක්ගේම බර්ත්ඩේ ජයනාත් ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ විදිහට කියනවා නම් ජනම්දින් මුබාරක්. ඉතින් දැන් කීයද? කොල්ලොන්ගේ වයස ඇහුවට කමන්න ඇනි කෙල්ලොන්ගෙන් වයස අහන්න එපා කියලා කියන්නේ නේද? ජය දැන් කීයද? කීය වුණත් කොම මේ කොම වුණත් වයස? ඔය වයසෙන් අවුරුදු පහක්ම ඔයා හිටියේ මාත් එක්ක සියතත් එක්ක. මේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන එනිසා ඔයා වයසට ගිය මාත් එක්ක ඔ මට වයස එවලා තියෙනවා එනට මං එක හැමෝටම හෙන්න කියන්නේ නැහැ මට දැනගන්නනේ මම ඇහුවේ කොහොම හරි ඉතින් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සපිරි සුපිරිම බර්ත්ඩේ එකක් වෙන්න ඕනි හරිද ඉක්මනට කසාදයක් කරගමුද එක්කෝ ඕන නැද්ද තනිකර ජීවිතේ හොඳයිද? අන්දනේ මට නම් එහෙමයි. ඔයාට කොහමද? තනිකර ජීවිතේ සැපක් කියලා හිතනවද? එහෙනම් මෙහෙම ඉමුවනේ ආ. ආයේ මොනාද? හැට පැනලා හොට බිම ඇනෙනකම් අපි මෙහෙම ඉමු කොල්ලෝ. කොළඹ ආවොත් එහෙම එන්න ඕනේ ආ. අංජුල අද ශෝක දිනයක්ද කියලා අහලා අංජුල ඇයි මගේ හොඳම යාළුවෝ දෙන්නෙක්ගේ බර්ත්ඩේ නිසාද ජයනාත්ටත් එක්ක නේද කිව්වේ ඈ ජය මෙන්නෝ

0: ඇයි මේ කලබල වෙලා වෙලා වැරදුනාද? පැයක්ම මේ වැඩිපුර අරගෙන මං කිව්වනේ 3:36 කියලාද කිව්වේ? බොරුවක් කිව්වේ. හවස 2:36. දැන් 37 වුණා. හරි හරි, ඩාම් වෙනවා ඩූම් වෙනවා. ඔන්න හරි ගැස්සුවා. වැරද්ද හරි ගැස්සුවා. හවස 2:37.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
2: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු වොෂ්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-2017000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
3: ඔබත් A-level අවසන් ක්ලාසෙස් වෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අනුවටයි දශම දෙකෙන් 98.4.

ඉන්ද්‍රක වෙන්න නම් මගේ කම් බිහිරි වෙන්න වෙයි කියලා චාමරගේ සින්දුවේ වචන ටිකක් හොරගම් කරලා මෙන්න එවල කසුන්. මොකද්ද ඔය හඬ අමතක වෙන්න නම් මගේ කම් බිහිරි වෙන්න වෙයි නේ? මගේ නෙවෙයි ඔයාගේ, ඔයාගේ. මගේ පැත්තෙන් ඒ කතාව කියනවනම් හසන් කියන්න ඕනේ මෙහෙම, මගේ හඬ අමතක වෙන්න නම් ඔබේ කන් බිහිරි වෙන්න වෙයි. ඕකේ ඕකේ. මේ සින්දු දෙකම ඉල්ලුව එක්කෙනෙක්, කිරිවත්තුරුවේ සමීර. මට හිතුණා දෙකම හොඳට මැච් වෙන නිසා එක ළඟ ප්ලේ කරා.

කියලා තියෙනවා. අර මේ ඔය ඇස් සමතක වෙන්න නම් සින්දුවේ වචන වෙනස් කරලා අර චූටි පැටියා කිව්වේ. ඒක කිව්වේ පස් තමයි ස්පේන් වල දිල් මෙහෙම කියලා තියෙන්නේ. අනික මේ චාමර හදවතේ ගායකයා වගේම තමයි ඔයා අපේ හදවතේ නිවේදිකාව කියලා. අනේ තැන්ක්යූ ආදරේ. වැදුනා, හොඳේ හිතට වැදුනා ඒක තදින්ම. දිල් පරිස්සමට සනීපෙන් ඉන්න ඕනේ. ආදරෙන් එකතු කරගන්නවා ඔයාවයි එයාවයි. ආදරෙම හොඳේ.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන්පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය

0: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක් ගේට්ටුවක් වැටක් ගොඩනගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
1: ගෝරිල්ල කියන්නේ ලොකු කලබලයක් නැති සත්තු ජාතියක්ගේ ලෝකෙට පෙන්නුවේ ඩේවිඩ් ඇටෙන්බරෝ. අන්න ඒකයි වැඩේ. අපිට උනත් පුළුවන් ලෝකෙට යම් දෙයක්
2: දශම 2.84

රොමේනියාවේ අනු සෑහෙන දවසකට පස්සේ අද මගෙන් මේ සින්දුව ඉල්ලුවා. එයා චූටි බබා හම්බ වෙන්න ඉන්න කාලේ දිගටම දිගටම මේ සින්දුව තමයි ඇහුවේ. දැන් ඉතින් චූටි බබා එළියේ ඉන්නේ. දැන් එයා ඇවිල්ලා ඉන්නේ එළියට. මේ ලෝකේ එළිය දැකලා ඉන්නේ. ඊට පස්සේ අදද කොහෙද මගේ තන සින්දුව ඉල්ලන්නේ නේද? කොහොම හරි ඒ ලස්සන සුදු බෝලෙයි අනුයි අනුගේ හස්බනුයි ගොඩාක් ආදරෙන් එකතු කරගන්නෝ මේ සින්දුවට. අපිවත් කියන්නකෝ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ධෝනි, හායි ධෝනි, කොහමද? කෝ අම්මි, වෙනදට අම්මි නේද මෙසේජ් එක දාන්නේ? කොමාරි පවුලේ කට්ටිය ඔක්කොම අහන් ඉන්නවා කියලා කියලා තියෙනවා. ආව් මේ ඉන්නේ අම්මා මල්ලිකා, තාත්තා තරංග, ආච්චි දේවිකා. අඩේ ආච්චි තරුණයිනේ, ඇත්ත ආච්චිගේ නම දේවිකා වෙන්න විදිහක් නැහැනේ. කොහොමත් මේ ධෝනි මෙතන අවුරුදු 14ක් 15ක් වගේ ඇති මට හිතන විදිහට. එච්චරවත් නැද්ද මන්දා? කොමාරියා අක්ක සේමිනි ඉන්නෝ, මල්ලි ෂහන්, ආද මේ ලොකෝ අම්මගේ පවුලේ කට්ටියගේ, ඒ වගේම පුංචිගේ පවුලේ කට්ටියගේ පොඩි පොඩි එක මුතුවක් නේ කට්ටිය. ඔක්කොම ඔගොල්ලෝ ගෙදර ඇවිල්ලාද? එහෙමද? අනේ ආදරෙන් ආගේ ෆැමිලි එක ඔක්කොම එකතු කරගන්නවා.

0: හවස තුනයි විනාඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: බටගොඩ වැඩිහිටි නිවාසයේ හිමිකරු අත්අඩංගුවට මිල්ලනිය බටගොඩ වැඩිහිටි නිවාසයේ කැටිව ගින්න සම්බන්ධයෙන් එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නොසැලකිල්ලතුරු චෝදනා කිහිපයක් මතයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. වැඩිහිටි නිවාසයේ ඇතිව ගින්නෙන් මියගිය සංඛ්‍යාව 12 දෙනෙක්. තුවාල ලබා සිටින 7 දෙනෙකු මේවන විට ප්‍රතිකාර ලබන්නේ හොරණ දිස්ත්‍රික් මහරෝහලේ. වැඩිහිටි නිවාසයේ ගින්න හටගෙන තිබුණේ ඊයේ පස්වරුවේදී. ඒ පාලනය සඳහා කළුතර සහ හොරණ නගර සභාවන්හි ගිනි නිවීමේ රත කැඳවා තිබුණා. ඊයේ රාත්‍රියේ වන විට ගින්න පාලනය කර තිබුණේ දැඩි පරිශ්‍රමයකින් පසුවයි. මෙම වැඩිහිටි නිවාසයේ රැඳී සිට ඇත්තේ විශේෂ අවශ්‍යතා සහිත පිරිස් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලර් සඳහන් කළේ. ගින්නට හේතු අනාවරණ කර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් මගින් විමර්ශන ක්‍රියාත්මකයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

මෙන්න මෙයා ජපෑන්වල රේෂා. මට මතකයි ඒ කාලේ ගොඩාක් මට මෙසේජස් දාපු, සින්දු ඉල්ලපු, මේ ප්‍රෝග්‍රෑම් එක දිග්ගටම අහපු හොඳ සමාජිකයෙක් තමයි ඉතින්. යාව ජීව සමාජිකයෙක්. ඊට පස්සේ කාලයක් ඔන්න මිසිං වෙලා හිටියා. හරිද? දැන් ඊට පස්සේ පහුගිය දවස් ටිකේ සද්ද නැතුව ඉඳලා අද මෙසේජ් එකක් දාලා මට කියලා තියෙනවා. දැන් මට දුවෙකුත් ඉන්නවානේ, මියු කියාගේ නම කියලා. ෂෝයි ෂෝයි, බලන්න නේද? ඔයාගේ ජීවිතේ පටපට ගාල වෙනස් වෙලා, මගේ ජීවිතේ තාම නෑ කිසි වෙනසක්. තාමත් එහෙමයි, කිසි වෙනසක් නෑ. වායෝයගේ තියෙනවා එහෙම සින්දුවක්. මං ඒ සින්දුව නෙවෙයි කිව්වේ, ඒකේ කවි පේලිය තමයි මං ඒ කිව්වේ. මට මේ ඉරේෂ කියලා තියෙනවා. ඉයෝන් පුතයි මියුකි, එයයි ආදරෙන් මාව අහගෙන ඉන්නවලු. මං හිතන්නේ මාව අහගෙන මබාලගේ තාත්තිට කෑම හදනවානේ. රස්සට හදන්න ඕනේ. මම මේ කියනේ වට ලුණු එහෙම වැඩි වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් ලුණු නොදා ඉන්නත් ඉඩ තියෙනවා. කෝකඩත් පොඩ්ඩක් කල්පනාවෙන් උයන කරණේව කරන්න. මොකද මේ ඉතාලි කොල්ලෙක් හිටියා රබඩා කියලා, එයාට කෑම කර වෙනවා, පිච්චිලා යනවා. බිත්තර මේ තැම්බුහම අන්තිමට බිත්තරේ හොයාගන්න නෑ. මාර ප්‍රශ්න ටිකක් වුණා. ඉතින් පස්ස දැන් කොල්ලා මේ ප්‍රෝග්‍රෑම් එක අහා කෑම හදන එක නතර කරලා තියෙන්නේ. ඇතර කඩෙන්ද කොහෙද කන්නේ? අහගෙන ඉන්නේ, අහගෙන ඉන්නේ. තනියෙන් හකහක ගගා ඇති කොමාරි. ඉතින් හොඳ කොල්ලා, හොඳ පවුලක් එහෙම ඉන්නවා. පවුලක් කියලා කියන්නේ මේ මගෙන් ඊ අහනවා මොකක්කරයකට ආමන් කවි කුෂි කවිගම්මගේ සින්දුවක් ප්ලේ කළානේ. මම ෆැමිලි එක ගැන කිව්වනේ. මම කිව්වේ පවුල කියලා. පවුල කියන්නේ වයිෆ්ද කියලා අහලා තිබ්බා. ඇත්තටම ඉස්සරහම කියනවනේ වයිෆ්ට පවුල කියලා. අනේ මන් දන්නේ. මම පවුල කියලා අදහස් කරන්නේ මුළු පවුලම, හොඳේ ෆැමිලි එකම. අම්මා තාත්තා පුතා දුව ඔක්කොම හොඳේ. වයිෆ්ට පවුල කියපු කාලේ ගියානේ. දැන් එහෙම කියන්නේ නැහැ නේද? කියනවද? අනේ මන් දන්නේ. මට නම් මේ අපේ අපේ අපේ වයසේ අය නම් කවුරුත් එහෙම මේ මගේ පවුල කියලා ඉන්ට්‍රඩියුස් කරන්නේ නැහැ. ඒ කාලේ තමයි ඔය සීන් එක තිබිලා තියෙන්නේ නේද? ඒ කියන්නේ මේ ඉතාලි රබඩාලගේ කාලේ. කොහොමද ඒක ආවා මෙතන? මට අනම්ම නම් කියන්න. හරි කොහොම හරි ආයිරේෂ මට කියලා තියෙනවා ඉතින් වෙනස් වෙන්නකෝ අනේ ඔයත් කියලා. කොමාරි ට්‍රයි කරන්නේ නේද? මට කියලත් කොමාරි නේද කාට හරි උයවන්න, කෑම උයවන්න මේ දවාලේ. ඊට පස්සේ ගෙදරට වෙලා බබාලා බලාගෙන නේද ඉන්න? එහෙම නේද මටත් මේ ගාන්ට වැඩේ සැලසුම් කරගෙන යන්නේ ඉරේෂ. මට අද උදේ අපේ ඉස්කෝලේ යාළුවෙක් කතා කරා. එයා මට කිව්වා, එයා බැඳලා, එයා මට කිව්වා බඳින්න නම් එපා කියලා. පුළුවන් තරම් කල් ඉන්න කිව්වා තනිකඩව. මොකද එයා දැන් තේරුම් අරන් තියෙන්නේ මාව දැක දැක ඉරිසියාවේ පැලි පැලි ඉන්නේ. හයි තුෂාරි, වාගෙන තමයි කිව්වේ. ආදරෙන් එකතු කරගන්න ඩික්සිවත් මතක් කරමුනේ. පිළියන්දල සැලොන් 10:01 අනු වශිනි බබා මේ වෙලාවේ කවුරු කවුරු හරි ඇවිල්ලා ඉන්නව නම් ඔගොල්ලෝ ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. අපි මෙඩ්ලි එකක් අහන්නේ 90 දශකයේ ලස්සන සින්දු සෙට් එකක්. හැබැයි සින්දු ටික ප්‍රින්ස්ගේ වුණාට අපි අහන්නේ රදීෂ්ගේ හඬේ.

සියත මරුණේ නියමයි සින්දුටික කියලා අනුරුද්ධ රත්නායක මෙසේජ් එකක් දාලා තියෙනවා. මං එයාට කියලා ඇව්වා සුදු කොච්චි ඉන්නකොට කොහොමත් මරු තමයි කියලා. තව ලස්සන සින්දු තියෙනවා. හැබැයි මේ බ්‍රේක් එකෙන් පස්සේ තමයි දෙන්නේ. හරි චූටි බ්‍රේක් එකක් ගන්නවා. වෙලාව හවස 3:20.

0: අවදානමට පෙර සූදානම් වෙමු. මේදවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳු වැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනුත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා.
1: මෙනින්ජයිටිස් නොහොත් මොළේ වුණ රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වසරක් පාසා බෝ වෙන රෝගයක් හැටියට වාර්තා වෙන තත්ත්වයක්. වෛරස්, බැක්ටීරියා, සමහර දිලීර වර්ගවලිනුත් පුද්ගලයන් අතර පැතිරෙන්න පුළුවන්. මේ කාලයේදී රෝගීන් ප්‍රමාණය රසායනාගාර වාර්තාවලින් තහවුරු කරලා තියෙන විදිහට වෛරස් එකකින් බෝ වෙන මොළේ වුණ තත්ත්වයක්.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
2: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
4: ඒවා පිට වැඩක් නැහැ. මගේ ණයගේ වුණ නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ තරදි.
5: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕන කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගට, පවුලින් නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
12: ඩාඩි මාන්සින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13.19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
13: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: මේ පැයි හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

මත්තෙකුට ලමිස්සී අපි අහමුද පෙම් බැන්ද සිත් බැන්ද කියලා සෙනවි අහලා තියනවා. ඔයා අපේ ගමයම මතක තියන් ඉන්නේ නේ? මේ මත්තෙකුට කියලා කිව්වහම මතක් වුණේ. අද අපේ මත්තෙකුට 138-2 බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහම වගේ නේ අපේ ගේ තියෙන්නේ. මට අද බස් ස්ටෑන්ඩ් එකේදී හම්බුණා අයියලා මල්ලිලා දෙන්නෙක් 3 දෙනෙක් විතර. ඉතින් බස්වල වැඩ කරන කට්ටිය ඒගොල්ලෝ මං හිතන්නේ අහනවද කොහෙද? ඉතින් මත්තෙකුට බස් ස්ටෑන්ඩ් එකේ බස්වල වැඩ කරන ඩ්‍රයිවර් අයියලා කන්ඩක්ටර් මල්ලිලා ඔක්කොම අතරින් එකතු කරගන්නවා. දිගටම ඉතින් 100ද තමයි අහන්න ඕනේ. හොඳේ 2-5 මිස් කරන්න එපා. අනිවාර්යෙන් සුදු කොච්චි වහන්න. හරිද? ගමේ කෙල්ලෙක් නේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. නේකනේ? අලුබෝමුල්ලේ කට්ටිය අපි තහගෙන ඉන්නේ කියලා මැසේජ් එකක් ඇවිල්ලා තිනවා. මං හිතන්නේ මේ රන්වින් එකේ කට්ටිය නේද? මංජු අයියාගේ වයිෆ් දාලා කියලා. එයා දුකෙන්ලු ඉන්නේ. අනේ දුක අමතක කරලා මෙන්න මේ සින්දුවට නටමුවානේ. මලිකා බැලුචි යරංගි වන්දචි කඩලේ කොන්දලි කොසුනාමියේ වන්දචි. මලිකා මොකක් හරි පවක් ගෙවිලි වරුණා කියලා හිත හදාගන්න සුද්දා. මංජු අයියා නැචි පටන පාතලේ පල්සේ තුම්බාඩි කට්ටි නටවන්න කොල්ලව. හොඳේ මේ සින්දුවට

හසුන් කියලවල හොයාගන්න ඕනෙලු මේ මත්තෙකොට දුවන බස් එකක ඩ්‍රයිව ජොබ් එකක්. එතකොට හැමදාම මාව බලන්න පුළුවන්නේ උදේට උදේට. ඔෆිස් එනකම්ම මං ඉන්නේ ගෙදරනේ. ඒ කියන්නේ දවල් වෙනකම්ම මගේ මූණ බලාගන්න පුළුවන්. එහෙනම් ජොබ් එකක් හොයාගන්නවද? All the best. දැන් අපි චුටි බ්‍රේක් එකක් ගන්නවා. වෙලාව 3:00 වෙනාඩි 38.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්තරන්වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දාන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
3: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
0: ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC.
2: මේ දෙකක් දාගෙන එන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
0: සින්දු
4: සියතයා.
2: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

ලස්සන මියසික් ගනේ එකයි චුට්ටක් අහන් ඉන්න දුන්නේ. සුදුකොච්චි වගේමයි සින්දු ටිකක් මරු කියලා රොහාන් මෙසේජ් එකක් දාලා තියෙනවා. තැන්කියු රොහාන්. ඊළඟට ඔය හඬ අමතක වෙන්නේ නෑ කිසිදා. ඔය බැල්මට වශී වුණා අපි සැමදා. ඔය සිනාව දකින්න ආසයි සැමදා. සියත අහනු බෑ නුඹ එන්නේ නැතිදා. ඌ ලලා රේඩියෝවේ මීටරේ කැරකේ දෙකට ඒ නවතින්නේ සුදු කොච්චියගේ හඬට. දකින අයත් වශී වෙනව නුඹේ හැඩට. හිත හිරි වැයි අයෝ වැඩදාලා කියන්න ගියා මදයි. ඔයත් වරද්දලා හැබැයි හොඳේ. හිතහිරි වැයයි කියලා තියෙන්නේ. හිතහිරි වැටයි ළමයෝ. හිතහිරි වැටයි නුඹ දෙන ඔය කිස් එකට කියලා තමයි ඉවර කරලා තියෙන්නේ. කොමාරිය ආපු ගැම්මෙන් වැඩ ඉවර කරගන්න බැරි වුණා. ඒ වුණාට තමිත් ලස්සනට එක ලියලා තියෙනවා. ගොඩ දවස් ගින්නේ මට කවියක් ලිව්වේ. ආදරේ ඉති. ඊළඟ සින්දු ආඩත් එක්ක. හැබැයි ඊළඟට මොකද්ද ප්ලේ කරන්න කියලා මට හිතා ගන්න බැරුව ඉන්නේ. ඇත්තටම එහෙම ඊළඟට කියලා සින්දුවක් නැහැ. මොකක් හරි කැමති එකක් තියෙනවා නම් කියන්න බලන්න. කට්ටිය කැමති මොකක් හරි විශේෂයෙන්ම මේ අලුත් සින්දුවක් අපි අහමු. හාද අලුත් එකක් මගේ නිකන් හිතේ තියෙනවා. බලමු ඒ සින්දුව කට්ටිය කියයිද කියලා. සමහර විට ඔබ මේ වෙලාවේ අහන්න ආසත් මම ඒ හිතාගෙන ඉන්න සින්දුව වෙන්න පුළුවන්. ඒ අතරේ මම යනවා. මට මේ USA වලින් මෙසේජ් එකක් ආවා. BT කියලා තමයි එයාගේ නම කියලා තියෙන්නේ. USA වල BT. මම ආ BT කියන එකේ තේරුම මොකද්ද? Bluetoothද කියලා. අයියනේ. එයා මට කියලා තිනු ඔයත් ඉතින් ඔයාගේ ඇත්ත නම කියන්නේ නැහනේ. මාත් ඉතින් ඇත්ත නම කියන්නේ නැහැ. BT කියලා තමයි කියන්නේ කියලා. හරි හරි හරි ප්‍රශ්න නැහැ. මං වාට Bluetooth කියලා තමයි කියන්නේ ඉතින්. අවුල නැහනේ. එයා මට දිග හැලක් කියලා තිනෝ මම බැලුවා. මේ මොනවද මේ වෙලා තියෙන්නේ කියලා. හරි ලස්සනට වල හොඳයි. ඒ නිසා මම ඒක හැමෝටම ඇහෙන්න කියන්න ඕනේ. මොකද මං ගැන කියලා තියෙන්නේ. සුදු කොච්චි වර්ණනාවක් මේක. ඉතින් මේවා මම නොකිය මොකද වෙන කවුරු ඇවිල්ලා කියන්නද? මොකද නිශානුයි විශ්මී ඇවිල්ලා මේවා කියවනවද? නෑ. අපේ බොසා කියවයිද? කීයටවත් නෑ. ඒගොල්ලොන්ට කියවන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා කොහොමත් ඒගොල්ලොන්ට බෑ. ඒ නිසා ඉතින් මං ගැන මොන හරි වුම් මමම තමයි ඉතින් වෙන කවුරු කියවන්නද මේවා? රැට තමයි ඔයා වැඩ කරන්නේ. ඉතින් සමහර දවස්වලට මගේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන වැඩ කරනවලු. වැඩ වැඩි දවස්වලට අහන්න වෙන්නේ නැහැලු. අද වැඩ ටිකක් අඩුයි කියලා තියෙනවා. ඉතින් අද හිතනවලු ටෙක්ස්ට් එකක් දාන්න. ඉතින් ෆස්ට් ටයිම් තමයි BT Bluetooth මට මෙසේජ් එක දාලා තියෙන්නේ. එයා මට කියලා තියෙනවා මෙහෙම. ඔයාට තියෙන්නේ හරිම හැපි සවුන්ඩ් එකක්. හැම වෙලාවෙම හිනාවෙ ඉන්න එකට මම හරිම කැමති. ඒ විදිහට ඔයා වහන් ඉන්න අයටත් ඒ වගේම හැපි ෆීලිං එකක් එනවා ඇති කියලා මට හිතෙනවා. මහන්සි වෙලා වැඩ කරන අය අතරේ ඔයා ඔච්චර පොපියුලර් එක තමයි. මොකද ඔයාව ඇහෙනකොට මහන්සි නැති වෙනවා. අනේ ඇඬෙන්නත් වගේ මට. ඒ වුණාට මං එහෙම අඬන්නේ අඬනවා වගේ නිකන් පොඩි නිකන් ඇහැට කඳුලක් ආවා වගේ මේම හැපි හිත ගන්නවා. ඒ වුණාට අඬන්නේ. හැබැයි හරිම සතුටුයි ආ. මේ වගේ කතාවක් කියවහම නිකන් හිතට පොඩි පොඩි තියෙනවා නිකන් අර සංවේදී වෙනවා කියන්නේ අපි. අන්න එහෙම සීන් එකක් වෙනවා. හැබැයි ඉතින් මාරම සතුටුයි. ආදරේ. දැන් ඉතින් ඔයාට නිකන් ඉන්න බෑ හොඳේ. දැන් ඉතින් හැමදාම මට මෙසේජස් දාන්න ඕනේ. Bluetooth. හාද

මයිතිවාට නමකුත් දැම්මනේ. මට ඒ රබඩ අදකොයිද කියලා තිබ්බ. මට නම් දාන්න වගේ ජොබ් එකක් තමයි සෙට් වෙන්නේ කියලා. ඇත්තටනේ වයසට ගියපු කාලෙක නම්වත් දාන්න පටන් ගන්න ඕනේ. ආදරේ ඉතිං ආ ටිකක් නෙවෙයි ගොඩක් ගොඩක් ආදරේ.

අපේ තාත්තගෙන් මාව ඉල්ලන්න හිතාගෙන ඉන්නවනම් මේ සින්දුව කටපාඩම් කරගෙන එන්න හොඳේ. ඇවිල්ල ගේ ඉස්සරහා මිහිරි ස්වරයෙන් ගායනා කරන්න ඕනේ. තාත්තා ඉදලා ලෑස්ති කරන් ඉන්නේ.

0: වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ-ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමික්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.
3: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එක උඩින් ටොයිස් තියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා.
4: එයා තාත්තා වගේම දක්ෂයි.
3: තව අම්මයාට නැන්ග්‍රෝ කිරි දෙනවනේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය.
5: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
6: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
7: ගෝරිල්ල කියන්නේ ලොකු කලබලයක් නැති සත්තු ජාතියක් කියලා ලෝකෙට පෙන්නුවේ ඩේවිඩ් ඇටන්බරෝ. අන්නේකයි වැඩි. අපිට උනත් පුළුවන් ලෝකෙට යම් දෙයක්
8: පෙන්නන්න. කරලා පෙන්නු.
7: කරලා පෙන්න. දැන් මේ මම පෙන්නන්න. ඕ ඕනම මොඩෙක් එක්ක ඕනම පිස්සෙක් එක්ක ඉවසීමෙන් අවුරුදු ගානක් එක දිගට වැඩ කරන්න පුළුවන් කියලා පෙන්නන එකම මේ නේද චාලි.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
10: 98.4න් හම්බන් තොටට
11: See ya. Yeah, you already know who it is.

0: Renacci.
1: හවස 7:00 වෙනාඩි 3යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: සලේ සම්බන්ධයෙන් අධිකරණයේ නියෝගයක්. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් ඇදවන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන දසවනදා ප්‍රකාශයට පත් කරන බව අධිකරණය නිවේදනය කළා. ඒ සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා. දැන් තවත් දේශීය පොතක්. LTT සංවිධානය ප්‍රවර්ධනය වන ලෙස ගීත දෙකක් සමාජ මාධ්‍ය තුළ පළ කළ පුද්ගලයෙකු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒච්ඡාව කච්චේරිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. පසුගිය 31 වනදා නාවක්කුලි ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් පවත්වා තිබුණා. එහිදී LTT සංවිධානය ප්‍රවර්ධනය වන අයුරින් ගීත ගායනා කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වීමක් සිදුවන බවට ලැබුණු තොරතුරු මත විමර්ශන ආරම්භ කර තිබුණේ යාපනය කොට්ටහස අපරාධ විමර්ශන කාර්යංශය විසින්. විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු අනුව කිලිනොච්චිය උදයනගර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඔහු විසින් සංගීත ප්‍රසංගයේ ගායන කළ ගීත දෙකක් LTT සංවිධානය ප්‍රවර්ධනය වන ලෙස සංස්කරණය කර ඔහු විසින්ම ගීතය හඬකවා සමාජ මාධ්‍ය තුළට එක් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

වේචිනිය මැසේජ් එකක් තාලා කියලා දෙනවා. USA Bluetooth friend කිව්ව හරිලු. ඔයිසක මාරම happy feeling එකක් තියනවලු. කතා කරනකොට මම ඕ. ඉතින් ඒ කතාව හරියටම හරි කියලා එයා ස්ථිර කරලා තියනවා. Thank you සුදු ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට හිරෝෂි මැසේජ් එකක් දාලා තියෙනවා. ආ එයාට සින්දුවක් ඕනේ නෑලු. ඊළඟට ලලිත් එකතු කරගන්න ඕනේ. ලලිත් මාත් එක්ක රණ්ඩු වෙන්න හොගාලා ට්‍රයි එක. නමුත් මං අසනේ නෑනේ රණ්ඩු කරන්න. මං හිතුවා මේ පැය මුලින්ම ලලිත්ට සින්දුවක් දෙනවා කියලා. කවුරු හරි කියලා තිබ්බා අර මං ඉස්සලා වාහේ සින්දුව ප්ලේ කරලා කිව්වේ අපේ තාත්තිගේ ඉස්සරහට ඇවිල්ලා මේ සින්දුව කියන්න ඕනේ කියලා. එතකොට කවුරු හරි කියලා තිබ්බා පොඩක් ඉන්නේ කියපු එකනාවත් කියන්න ඕනේ. ඉතාලිය අපේ යාළුවා උපුල් උපුල් කියලා තියෙනවා. අද ඔන්න එහෙනම් ලලිත් තේලු ගෙදරට. මං කිව්වා ඔව් ඔව් තාත්තා ඉඳලා ලෑස්ති කරන් ඉන්නේ කියලා. උපුල් ඔයා ගොඩ දවසකින් මැසේජ් එකක් දැම්මේ. ආදරෙන් එකතු කරගන්නවා හරිද? ඊළඟට සිලටන් එකේ කට්ටිය තිමිරගස්සයායේ ඔළු ඇතුළු කට්ටිය ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම මම මේ කියන්නම කියලා හිතන් හිටියේ. ඒනට එකට දැන් වෙලාව මදි. ආ ලලිත්ගේ කවිය කියවමු. පේලි දෙකක්වත් මතක අමතක නොවෙන හින්දා නුඹව පපුවට තවම එනවා. නොදැන ඉන්නට නොහැකි හින්දා හදවතේ සිතුවමක් ඇන්දා. කොතැන කෙලෙසින් වැරදුනිද මන්දා සැවුම එක්වේ පවුරු බැන්දා. හිතේ කොනකින් ආදරේ හැඬුවා හදින් බැඳි ආදරේ. නුඹයි සසරේ සදා ඌ ලලා. Thank you ලලිත්. දැන්වත් අහිංසක යසස්ට සින්දුව කියන්න දෙමු. මං ආසයනේ මේ සින්දුවට. මාරම ෆ්‍රෙෂ් මේ හරිම ආදරණීයයි.

0: අවදානමට පෙර සූදානම් වෙමු.
1: මේ දවස්වල මේකෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු වැටපෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහමාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මේ වනට දකින ප්‍රවණතාවය තමයි ඌව පළාතේ සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ ගණනාවක් ආශ්‍රිතව රෝගීන් ශාල වශයෙන් වාර්තාවීම් පවතිනවා. මහනුවර ජාතික රෝහලේ, ඒ වගේම රෙකිල්ලගස්කඩ රෝහලේ, දියතලාව, වැලිමඩ ප්‍රදේශ ආශ්‍රිතව, බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව දිගින් දිගටම මේ රෝග තත්ත්වය වාර්තාවීම් තියෙනවා. මේ වනට රෙකිල්ලගස්කඩ රෝහලේ රෝගීන් 25කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දියතලාව රෝහලේ රෝගීන් 30කට ආසන්න ප්‍රමාණයක්, වැලිමඩ රෝහලේ රෝගීන් 20කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා සහ තවමත් මේ රෝගීන් වාර්තාවීම් පවතිනවා.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි. ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
3: ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් 0114 700 500

0: ಶಕ್ತಿಮತ್ ಸಮಾಗಮಕ ಬುದ್ಧಿಮತ್ ಆಯೋಜನೆಯ ದಿನದೇಶೀಯಕ ಸ್ಥಾವರ ತನ್ಪತು ಸದಹಾ ಸೀರ್ ನಾಮಯ ದಶಮ ಹತೈ ನಾಮಯಕ ಆಸಮ ಸಮ ಪೊಲಿಯಕ್ ಎಲ್ ಬಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ಅಮದನ್ನ ಬಿಂದು ಐಕೈ ದೇಕೈ ದೇಸಿಯ ಐದೇಸಿಯ ಫಿಚ್ ರೇಟಿಂಗ್ ಎ ಮೈನಸ್ ಎಲ್ ಕೆ ಎ ಔಟ್ಲುಕ್ ಸ್ಟೇಬಲ್ ಲಿಯಾಪದಿಂಚಿ ಮೂಲ್ಯ ಸಮಾಗಮಕಿ
1: ಅತಿ ವಿಶ್ವಸನೀಯ ಗಮನಕಟ ಜೆಟಾಕ್ ಎಲೆಕ್ಟ್ರಿಕ್ ಸ್ಕೂಟರ್ ಕಿಲೋವಾಟ್ ಪೇ 3.5 ಲಿಥಿಯಂ ಅಯನ್ ಬ್ಯಾಟರಿಯ ಕಿಲೋವಾಟ್ 3.1 ಮೋಟರ್ ಏರ್ ಲೀಟರ್ 35 ಸ್ಟೋರೇಜ್ ಪಾಸುಕಮ ಡೇವಿಡ್ ಪೀರಿಸ್ ಇ ಮೊಬಿಲಿಟಿ ವೆತಿ ಬೆಡ್ ವಿಸ್ತರ ಸಂದಾ ಬಿಂದು
2: ලංකාවේ එකම ඉන්ධන පිරිපහදු කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ 1. සපුගස්කන්ධ ප්‍රදේශයේ 2. කොළොන්නාව ප්‍රදේශයේ.
3: සපුගස්කන්ධ ප්‍රදේශයේ
4: සියතස්සෙන් පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ මහනුවරින් වාග්ය මාධවි.
3: හරිම ශක්තිතුයි ඇත්තටම දෙන්නට ගොඩාක් ස්තුතියි. සියත තමයි ගොඩාක් වෙලාවට අහන්නේ. හරිම සතුටුයි. හරි ආදරේ මම සියතට. තව තවත් දිගින් දිගටම මේ වගේ දේවල් ඉස්සරහට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම හදවතින්
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
4: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න
6: සියත පොකට් මනි
4: හෙටත් උදේ 5යි කාලට සියතහන්න
7: අනුග්‍රහය
8: නාඩේ මාංශෙන් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්
9: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4 දෙව

0: වෙතගෙනන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියන්නේ.
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපාරටවල් 10කටත් යවන නිසයි ඒ ස්ටෑන්ඩර්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

අරිඳූ ඔය ආසයි නේද මේ සෙන්දුවලට? මන් දන්නවා සාමාන්‍යයෙන් මගේ ප්ලේලිස්ට් එකේ හරිඳු ආස නැති සින්දුවක් හොයන්න හරි අමාරුයි. මං හරි නේද? හොමගම ආන්ටි දයානි ඔයවත් ආදරෙන් මතක් කරනවා. ඊළඟට අද මේ දමිත විරාජ්ගේ බර්ත්ඩේ. අනේ දෙකයි ගාන්ට මට මෙසේජ් එක දාලා තිබ්බේ එයාගේ වයිෆ්. වයිෆ් නිල්මිනි. කොහෙද ඉතින්? මම පොඩ්ඩක් මෙතන ඉන්නේ නිකන් ආදරෙන් අඳ වෙලා වගේ. ඒ නිසා මේ මට මිස් වුණා. සෝරි නිල්මිනි. දමිතට සුබම සුබ උපන්දිනයක් වේවා. හැපි බර්ත්ඩේ කියලා මං විශ් කරනවා කියලා. දන්නවනේ අහගෙන ඉන්නේ නේද? ජනම්දින් මුබාරක් දමිත. ඔයාගේ ආදරණීය සුදු නෝනා, ඔයාගේ පවුල ඔයාගේ පවුල නිල්මිනි, එවාගේම ඔයාගේ ධෝනි වසන්දි පුතා සදික ඔක්කොම අල්ලා ඔයාට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ සපිරි සුපිරිම බර්ත්ඩේ එකක් ප්‍රාර්ථනා කරනවා. මාතින්නවා ඒ ප්‍රාර්ථනාවට එකතු වෙන්න. ඉතින් අද කට්ටිය හොඳට සමරන්න ඕනේ. කේක් කන්න, කේක් කවා ගන්න, රැට කොහරි කෑමකට යන්න.

මහනුවර නිමේෂ්. මහිතන්න අද පළවෙනි වතාවට මෙසේජ් එකක් දැම්මේ නේද? ගොඩාක් කල්ලින අහනවලු. නම්බික වැඩිය මං කියන්නත නිසා හරිම අමාරුවෙන්ලු නම්බික හොයාගත්තේ. මෙහෙමයි සුදු, නම්බික ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දි තමයි කියන්නේ. ඒ කිව්වහම එන මෙසේජස් තෝගෙත්

දවස් පහට කලින් කියවල ඉවර කරන්න බැරි වෙනවා. ඒ නිසා ආයේ ආයේ නම්බර් එක කියලා කොහොමද මේක කරන්නේ? අන්නේ ඒකයි ප්‍රශ්නේ. මයික පාරක් විතර නම්බර් එක කියන්නේ නිසා. කොහොම හරි අද ඔයා නම්බර් එක අල්ලගත්තනේ. අද මම පොඩ්ඩක් ස්ලෝ එකකට කිව්වේ. නැත්නම් ඔයා දවස් ගාන එක එක අංකෙ මතක තියාගත්තත්. ඕකේ ඕකේ. මේ සින්දුවට ආදරෙන් එකතු කරගන්නවා නිමේෂ්.

0: ලයිස්ටයිල්ලකට ගැලබෙන ස්මාර්ට ්‍රයිව් එක පෙරඩවාක්සියා ලීඩරකට කිලමට විසිපාකට වැඩිදුරක් සමඟ මිල රුපියල් අසු දෙලක්ෂ පනස් දහසකට තිවයින පුරාපේට යුනිමෝ එන්ටප්‍රයිසස් ප්‍රදර්ශනා ගරහරහා පෙර පැවති බිලටම ලබාගන්න
1: ද මේක ප්ලේන් එක කියලා සැපගන්න මෙවතමයි කන්න තියෙන්නේ කනවනම් කාපං නැතම් පැනප මුහදට
2: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරුවල් රැවටි ඔස්ට්‍රලියාවට නීති විරෝධීව ඇතුල්ලීමේ අදහසින් බෝට්ටුවට නැක්ගොත් ඔබටත් අහන්න වෙන මේෝගේ කතා ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහමුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වෙලාවකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක් ගහපු ගමන් ස්ටාර්ට් සෙල් ස්ටාර්ට් නේ 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ ඕන් එන්ජින් අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ රිපෙයාර් කියන්නේ සල්ලි මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ වැද්ද ගත්ම දේ ගන්න අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ වොරන්ටියට නම් ඇනෙනු අවුරුදු 5ක් නැත්නම් කිලෝමීටර් 70000 රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ 011-2007000ට කෝල් එකක් ගහන්න ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා ෆිනිෂින් වහලක්
4: ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා
5: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම්
6: ඔත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
7: අද කාලේ හොඳම ආයෝජනය Brand New Bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
8: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස
9: කාටත් හොරෙන්

මං වෙනුවෙන් කවි ලියන ඔබ වෙනුවෙන් තමයි මේ සින්දුව මම ප්ලේ කළේ. මොකද මේ සින්දුව කියන්නේ ලස්සන කතාවක්. මම කවියෙක් නෙවෙයි, මට කවි ලියන්න බෑ. ඒ වුණාට ලස්සන ගෑනු ළමයෝ ඔයාව දැක්කදා ඉඳන් මම පුරුදු වුණා කවි ලියන්න. ඒ වගේ ජීවිතේට කවියක් නොලියා ඉඳලා මං වෙනුවෙන් කවි ලියපු ඔබට තමයි ඒ සින්දුව. ආදරේ, චුටි බ්‍රේක් එකක් ගන්නවා, ඊට පස්සේ ආය සින්දු කීපයක් දෙන්නම් හවස 5ට කලින්. දැන් ඔලාව හවස 4:37.

ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 0.71 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

ඉතාලියේ සම්පා. හායි, කොහොමද? ගොඩ වෙලාවක ඉඳන් ඔයාගේ නම කියන්න මේම කටාරිනවා. ඊට පස්සේ මට වෙන නමක් කියවෙනවා. පුදුම අසාධාරණයක් සුදු ඔයාට උනේ. සම්පා අහලා තිබ්බා? මේ මහනුවර ජයනාත් එයාගේ වයසෙ වගේ ඇති නේද කියලා. මං කිව්වා 52ක් නම් නෑ කියලා. මහනුවර ජයනාත් එයාට 52ක් වගේ පේනවද කියලා ෆුල් අවුලෙන් අහලා තිබ්බා. මං කිව්වා නෑ, 56ක් වගේ තමයි පේන්නේ කියලා. බොරුවට අවුස්සන්න කිව්වේ. හැබැයි කොල්ලා ඇවිස්සුනා. මට ඊට පස්සේ වයස එවලා තියෙනවා. ඇත්ත වයස. මං ඇව තාම ඒ වයසද කියලා. ඒ අතරේ කුසල්, අනේ කුසල් වාගේ මෙසේජ් එකක් කියවන්න මං චුට්ටක් පමා වුණා. නෙසුක ඉන්නවද? නෙසුක පුතන්ඩියා, නැත්නම් යව ක්ලාස් දාන්න යන ගමන් දෝ එදෙන හිටියේ. කොමාරි වයිෆ් නෑ කියලා කිව්වා. අම්බෝ, ලොකු දෙයක් නේ. නෑ නෑ, යවත් එකතු කරගමු. පවුනේ.

0: නඩත්තුවිය දමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක. පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
2: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට්ස් ප්‍රේඩ් ඉතිරි රුපියල් 300යි නෝර් පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 410යි ප්‍රීමා කොත්තුමී හොට් ඇන්ඩ් ස්පයිසි පහේ පැක් එක ඉතිරි රුපියල් 175යි ස්ටුවර්ඩ්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියල් 200යි කාගිල්ස්
3: ෆුඩ් සිටි යනුවන තීරණයේ ඔබේ දේමාපියන් මහාමගට දදමාවි ඔබව සමාජයෙන් කොන් කරාවි ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි අවසන් ගමනට ඉක්මන් නොවන්න ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
4: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
6: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා
7: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි
8: ගෝරිල්ලා කියන්නේ ලොකු කලබලයක් නැති සත්තු ජාතියක් කියලා ලෝකෙට පෙන්නුවේ ඩේවිඩ් ඇටන්බරෝ අන්නේකයි වැඩි අපිට උනත් පුළුවන් ලෝකෙට යම් දෙයක්
9: බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
10: අනුවටයි දශම හතරෙන් මේ කොමුවට
11: Theatre FM.

රොමේනියාවේ කුෂාන් මාතක වලි එයා නමිත සංකගේ වෙන සින්දුවක් කිල්ලෝ ඒක මට දෙන්න වෙන්නේ නැහැ. ඒ වලට මං ඔයාලට මේක දෙනවා කමක් නැහැ නේ.

එහෙනම් මේ පණ යනවා. හරිද? හෙට හරියටම හවස 2ට පණ එන්න. මං එනකන් සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. Bye! මං ආගේ සුදු කොච්චිය.

සුදු කොච්චියා ආදරේ කියලා කිව්වද මම? කොච්චර කිව්වත් නේ මොකද නේද ආදරේ කියන්නේ? කියන්න ඕන දෙයක් තමයිනේ. ගොඩක් ආදරේ.

0: සුබ සන්ධ්‍යාවක් හවස පහයි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: यह था टॉप स्टोरी।
1: දිස්ත්‍රික් කිහිපයකට හෙටත් අද වැස්සේ. නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපිත වීම හේතුවෙන් පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවල පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි. මුලතිව් සිට කංකසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළවල උස මීටර් 2ක් 3ක් පමණ ඉහළ යා හැකි බැවින් නාවික හා ධීවර කටයුතු වලදී සැලකිලිමත් විය යුතු බවයි දෙපාර්තමේන්තුව පැවසුවේ. දැන් විදෙස් පුවතක්. අමරිකා ජනාධිපතිවරයාගේ මිලිටරි ක්‍රියාමාර්ග වැළැක්වීම සඳහා වන යෝජනාවක් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කර තිබෙනවා. ඉරාන යුද්ධයෙන් අමරිකා හමුදා ඉවත් කර ගැනීම හෝ යුද්ධය සඳහා කොංග්‍රස් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය යුද්ධ බලතල යෝජනාවට ඇතුළත්. මෙම යෝජනාව සඳහා රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයන් සිව් දෙනෙකුගේ සහයද හිමි වුණා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි.
2: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: 98.2 98.4

0: ัง
1: Howdy Makalo.
2: Howdy Sandy.
1: Howdy Charlie. මට ඊඋනත් ගැලුණා නේ.
2: එවකෝ.
1: අනේ මන්ද මකලො. මට හිතෙන්නේ කාලේ හරි කියලා.
2: ඔව් වෙන්නද ඒත් ෆයිඩේට් පහ වෙලා වෙන්න පුළුවන්.
1: චරි සරේ උන ගන්නවා.
2: ඔය කො පිටිපස්සරේ?
1: ඇයි?
2: සාමාන්‍ය ඕන ප්‍රොඩක්ට් එක පිටිපස්සේ ගහලා එනවා එක්ස්පයිඩේට්. වාඩ් පේන්නේ දැනේ පිට එහෙම. මට
1: සතුටු
2: විතර කතාවක් පටන් ගත්තා ඒ සතුටු විතර කතාව දිගටම අරගෙන අරගෙන යන්න.
1: හොඳට දේ මන් නැතුව ප්‍රෝග්‍රෑම් එක කරා මම
2: හොල්මන. ලතරයි කැදුර වාගේ තියෙයිදී.
1: මම හොල්මනක් කළා හැබැයි ඉඳගෙන ඉන්න.
2: දැන් හොල්මන වාගේ ඉඳී. කිවා ලොකු වෙනසක් වෙන්නේ නැහැ ඒක. ඒක කිසි බවුලක් නැහැ ඒක නම්. ඔයා හොල්මනක් කළා දැන්ට කවුරු හරි මෙතන හොල්මන් ඉන්නවනම් උන් යයිනේ ගෙවල්ල. මේකත් එක්ක ඉන්න බෑමක්. අපි යනවා යන්න වෙන කොහෙද කියලා උන් ටික හරි යයි. ඊට පස්සේ තව කියනවානේ මේ කරපොත්තන්ට හුණන්ට එහෙම හොල්මන් පෙර උඩුත් යන්න. මේ හොල්මනත් ඇවිල්ලා මේ අපි යන්න නැද්ද කාල්?
1: ඒක තමයි දැන් මේ කරපොත්ත හුණ පේන්නවත් නැත්තේනේ. දැම්මම ගිහිල්ලා.
2: ඕ මේක තව ටික දවසකින් මේ හොල්මන එනවා මේ. හදිස්සියට ගෙවල් පාරු කරන්න බෑ. යමන් යන්න කියලා පොඩි බැතයි යරව ඇති.
1: යනව ඇති. ඉතින්
2: මේ ඔය ඉතින් තවත් දවසක් තමයි.
1: ඒකනේ.
2: හොඳයි සතුටුදායක දවසක්.
1: ආ වහිනවා පායනවා ඒ ප්‍රශ්නක් තියෙනවනේ.
2: ඔයාගේ තෙක් ෆයිඩේ පහුවේ ගෙනේනවා. එල්දිනෝ තත්ත්වයක් උදා වෙන බව කණින් කොණින් වටින් ගොඩින් ඇහෙනවා.
1: ඒක ලැබෙන අවුරුදු වෙනකන් තියෙනවා කියනවා.
2: කොහොමත් එල්දිනෝ එකක් එහෙම තමයි. ඒ කියන්නේ එල්දිනෝ එකක් එන්නේ සම්පූර්ණ මේ අපි කියන්නේ ඒකට මොකද්ද? සම්පූර්ණ දේශගුණ කාලච්ඡේදයක්ම කවර් කරන්න තමයි ඕක එන්නේ.
1: ඒක ඒ කියන්නේ ජූලි මාසේ ඉඳන් ලබන පෙබරවාරි වෙනකන් වගේ.
2: සාමාන්‍යයෙන් අප්‍රේල් මැයි දිහා පටන් අරගෙන එක අවුරුද්දක ඊළඟ අවුරුද්දේ පෙබරවාරි මාර්තු වෙනකන් එල්නිනෝ තත්ත්වය පවතිනවා. දැන් මේ සැරේ මේ එල්නිනෝ තත්ත්වය ගැන ගොඩාක් කතාබහ වුණාට මේ පළවෙනි වතාව නෙවෙයි ලංකාව එල්නිනෝ එකකට මුහුණ දෙන. මීට කලින් 2023-24 අපි එල්නිනෝ තත්ත්වයක් පහු කළා. ඊටත් සෑහෙන ඈත ඉඳන් ඒ කියන්නේ 1980 ගණන්වල ඇති වෙලා තියෙනවා එල්නිනෝ තත්ත්වයක්. ඊට පස්සේ ඇති වෙලා තියෙනවා 80 ගණන් ගණන් 83. ඊට පස්සේ 97 98 අවුරුදුවල ඇවිල්ලා තියෙනවා. 2015 2016 අවුරුදු දෙකේදී එල්නිනෝ තත්ත්වයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. 2023 2024 එල්නිනෝ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අර දැන් පොඩ්ඩක් තොරතුරු සම්නිවේදනයේ වඩා දිනු වෙලා තියෙන හින්දා සහ මේ
1: හැමෝම දැන් මාධ්‍යවේදී උත්ලා
2: නේද සහ විශේෂයෙන් මේ Facebook එකේ මොනටයිසේෂන් ඔන් වෙලා තියෙනවා. ලියන හැම හැල්ලටම කීයක් හරි හම්බෙද හින්දා දැන් එල්නිනෝ කියන වචනය සෑහෙන පිරිසක් දැනගෙන තියෙනවා.
1: දැනගෙන තියෙනවා එක එක කතන්දර ලියනවා.
2: ඉතින් අම්මේ ලෝකේ පළවෙනි වතාවට එන එල්නිනෝ එක එනවා වගේ ඒක ගැන ලියනවා. ඉතින් සමහරුන්ට සන්තෝෂයි. එල්දිනෝ එකක් එනකොට එල්දිනෝ එකක් ආවම මේක වැටෙනවා.
1: වැටුනහම
2: මම ඒක හිඳ ගන්නවා. එහෙම සතුටු වෙන්නේ උඹ වගේ කුත් ඉන්න. අනිත් පැත්තට දැන් ඉතින් බොන නෑමක් නෑවත් එල්දිනෝ එක පිටින් යව්ව හැකියි කියලා සතුටු වෙන කණ්ඩායම කුත් ඉන්න. අපි සතුටු ඒවට නෙමෙයි වටරම් මේ සතුට මේ අර ඔයාට ටිකට් එක ඇදෙන්න ළඟයි කියලා.
1: ඒක විහිළුවට කිව්වේ.
2: අපෝ ඒක විහිළුවද? ඒකෝකේ. තව පොඩි වෙනස්කම් වෙන්න ඉඩ තියෙනවා ඉස්සරහට ඉස්සරහට. අපි ඒවත් හෙවිර හෙවිර කියන්න වේගම එක
1: සැරේ
2: ඉන්නකො හොඳ හොඳ ලාඩක්
1: ජාමේ.

0: හවසු 5යි විනාඩි 17යි.
1: අවදානමට පෙර සූදානම් වෙමු. මේ දවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳු වැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනොත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා.
2: මෙනින්ජයිටිස් නොහොත් මොළේ වුණ රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වසරක් පාසා බෝ වෙන රෝගයක් හැටියට වාර්තා වෙන තත්ත්වයක්. වෛරස්, බැක්ටීරියා, සමහර දිලීර වර්ගවලිනුත් පුද්ගලයන් අතර පැතිරෙන්න පුළුවන්. මේ කාලයේදී රෝගීන් ප්‍රමාණය රසායනාගාර වාර්තාවලින් තහවුරු කරලා තියෙන විදිහට වෛරස් එකකින් බෝ වෙන මොළේ වුණ තත්ත්වයක්.
1: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්ල සමාගමකි.
7: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
8: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 WhatsApp කරන්න.
9: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Anshikin Sampoorna Karanna. Adam Amatanna, Binduai 111-732-1000. NIBM, The City University, The Place to Be.
5: අතේමිට තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නෙති.

0: දෙකයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: මේ පැයි හිත කැමති ගීත ඔබ වෙත ගෙනෙන්නේ
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: එල්නීනෝ
1: වතුර ටිකක් දෙන්න.
0: එහෙම කරද? එල්නීනෝ කාලේට වතුර වතුර ටිකක් ඕන වෙයි. එල්නීනෝ එකකින් ඇත්තටම මේ වැස්ස ලැබෙන වෙලාව, පෑවිල්ල ලැබෙන වෙලාව ප්‍රෙඩික් කරන්න බැරි විදිහට අක්‍රමවත් වෙනවා කියලා තමයි කියන්නේ. දැනට කියනවා ජූනි, ජූලි, අගෝස්තු කාලවල වැස්ස නැති වෙලා යයි කියලා, වහින ගන්න නැහැ කියලා. කියන්නේ මාස ගානක කිසියම් නියම් තත්ත්වයක්, වියලි කාල ගුණයක් එනවා කියලා තමයි කියන්නේ. ඒ අරුණහම අපිට සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසේ කොහොමත් වැසිවාරයක් ලැබෙනවනේ ලංකාවේ. ඒ සැප්තැම්බර් මාසෙට විතර හම්බෙන වැස්ස ප්‍රෙඩික් කරන්න බෑ, ඒක වහීද නැද්ද
1: එහෙම කියන්න බෑනේ
0: තමයි දැන් කියන්නේ. ඉතින් ඔය එල්දිනෝ තත්ත්වය නිසා මේ එල්දිනෝ එල්දිනෝ කියන්නේ මොකද්ද?
1: එල්නිනෝ
0: එල්නිනෝ මොකද්ද? එල්දිනෝ කියන්නේ දන්නවද මොකද්ද කියලා?
1: කොහොම හරි නිකන් මේ
0: කොහොම හරි නිකන් ඔ ෆයර් රද්දේ ඒක තමයි එල්දිනෝ. එහෙම නෙවෙයි, මේ ඇවිල්ලා නැගෙනහිර පැසිෆික් මූදේ
1: හරි
0: විශාල පැච් එකක් රත් වෙන්න පටන් ගන්නවා.
1: හා
0: හරි, මේක හරියට ඒ පැච් එක රත් වෙන්නේ මොකද, ඒක වෙන්නේ මේක හින්දා යර හිමිකල හේතු ප්‍රත්‍ය කියන්නේ අපි තාම හරියටම වැඩේ හොයාගෙන නැහැ.
1: ඒ වැඩේ අමාරුයි.
0: ඔව් එහෙම ලේසි නෑ. මේ මූද ගැන අපි දන්න දෙයක් නෑ නේ ඇත්තටම.
1: 1%ක් වගේ නේ දන්නේ.
0: 1%ක් විතර දන්නවා කියලා හිත පොරු කියන්නේ. දන්නේ නැගම ඩක් ගාලා එකට බැස්සුවා. දන්න ටිකක් දැති කරන්න. සාමාන්‍යයෙන් ඊට ඇඩිය ටිකක් දන්නවා.
1: මම ඒ දෙකයි.
0: අගේ ඔයා ඔයා එකක් අද්දන් දොලන් ලොකුද? ලාංකෝතාලි කරපු වැඩේ ඩංගල එක පුංචි කළානේ. සාමාන්‍යයෙන් කියනවා 105ත් 10ත් අතර ප්‍රමාණයක් තමයි අපි මූද ගැන දන්නේ. ඇත්තටම අපි මූදු පතුල ගැන දන්නවට වඩා දන්නවා අඟහරු ලෝකෙ ගැන.
1: ඇත්තද?
0: කියන්නේ අඟහරු ලෝක මම ඒක හරියට ඉලක්ක බලලා කියන්න, අපිට අපි ළඟ තියෙනවා ඩිජිටලි ඩිවලොප් කරපු අඟහරු ලෝකෙ මැප් එකක්. ඒක අපේ ප්ලැනට් එකේ මූදයට මැප් එකට වඩා ඇකියුරේට්, නිවැරදි කියලා තමයි කියන්නේ. ඒකට හේතු තියෙනවා. මූදයට එළිය වැටෙන්නේ. ඉතින් එළිය වැටෙන්නේ නැතුව කොහෙද ඉතින් මැප් කරන්නේ? ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මේක හරියට වෙන විදිය. හැබැයි නැගෙනහිර පැසිෆික් මූදේ විශාල පැච් එකක් අනවශ්‍ය විදියට රත් වෙන්න පටන් ගන්නවා. හා හා. අපි පැච් එකක් කියලා කිව්වහම නිකම් මේ පොඩි නෑ හොඳේ. ඒ කියන්නේ ඒ ඔය රත් වෙනවයි කියන පැච් එක ලෝකේ මහද්වීප දෙක තුනක් එකතු කළාම වගේ විශාල පැච් එකක්. මොකද පැසිෆික් ඕෂන් එක සම්පූර්ණයෙන් දැන් අපි නිතර බලන ලෝක සිතියම අනිත් පැත්ත හරවල බැලුවොත් පැසිෆික් මූද දිහා සම්පූර්ණ ලෝකේ භාගයක් විතර තියෙන්නේ. ඕක.
1: ඒකනේ.
0: ඒතකොට ඒකේ සෑහෙන ලොකු ප්‍රමාණයක පැච් එකක් එනවා. මේ නම එන්නේ මේ නම දාන්නේ ඇත්තටම මේ පැසිෆික් මූදේ මාළු අල්ලන්න යන හාදෙව්.
1: හරි.
0: දීවරයෝ. ඒගොල්ල තමයි එල් නිනෝ කියන නම දාන්නේ. එල් නිනෝ කියලා කියන්නේ ද බොයි. ද බොයි කියන එක තමයි එල් නිනෝ කියන නමේ තේරුම. සහ තව අර්ථයක් තියෙනවා. ඒ අර්ථයෙන් තමයි මේ නම එන්නේ ඇත්තටම. ද ක්‍රයිස්ට් චයිල්ඩ්. ජේසුගේ දරුවා කියලා තමයි මේ දීවරයෝ මේ රත් වෙන පැච් එකට ඒගොල්ලෝ දාගත්ත නමක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට නොටිස් වෙනවා අවුරුද්දේ යම් කාලයක නෙවෙයි හිටපු ගමන් අනපේක්ෂිත විදියට එකපාරටම මූදු වතුර රත් වෙනවා. හැබැයි මේ රත් වීම ඒගොල්ලෝ නිරීක්ෂණය කරන විදියට ක්‍රිස්මස් කාලේ කිට්ටු කරලා තමයි වෙන්නේ කියලා මේ දීවරයෝ නිරීක්ෂණය කරන රත් වෙන්න පටන් ගන්න. ඒ හින්දා තමයි ඒගොල්ලෝ ඒකට
1: ජේසුගේ
0: දරුවා ක්‍රයිස්ට් චයිල්ඩ් කියන අදහසින් එල් නිනෝ කියන නම දාලා තියෙන්නේ. දැන් පොඩ්ඩයි ඉතින් දැන් ගිහිල්ලා අද ගිහිල්ලා ටිකක් කඩේට දෙසන්න පුළුවන් නේද?
1: දැන් Facebook එකේ තව ලියන්න
0: පුළුවන්. ඔව් තව හැලි ටිකක් ලියන්න පුළුවන්.
1: සල්ලි ටිකක් හොයාගන්න.
0: ඩොලර් .0.07 වගේ තව හම්බෙන්නේ. ලියලිවරලා ඉතින් තිල්ලියනවා. සාල කරදරද කොහොමද? ඔය මං කිව්ව ටිකෙන් ඔයාට
1: ගොඩ දාගන්න පුළුවන්.
0: දිනෝ ගන්න දෙක තුනක් ලියන්න පුළුවන්.
1: දෙක තුනක් ලියන්න පුළුවන්. ඔයා ඔය මොනා
0: හරි. ඒ මං කියපු ටික ඔයාට එවන්න ඕනේ.
1: එවන්න ඕනේ.
0: හා කො

0: දවස 5යි විනාඩි 35යි.
1: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
2: ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
3: බ්‍රෑන්ඩ් නිව් 3 වීලර් සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් then LB finance within amathanna 0112200
4: finishing wahala class color of flow wajabena
5: sit padagani kal pavati avalakshana novi oyat wahalata washi wenna finishing wahala nam color of samai
6: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
7: මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
7: අයියා මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
9: ගහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.99ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
10: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
11: මේ දෙකක් දාගෙන එන්නද?
12: ඇයි කන් දෙක පුරවලා කන්නද?
11: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
12: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
13: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
11: නෑනේ අරේ වා
14: සින්දු සියත.
13: ගියත් සැපයි දවලේ.
15: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
14: අනුග්‍රහය.
13: දැනෙන්න අඳින්න රිසිසේ.
14: තිලකවර්ධන ටෙක්ස්ටයිල් 98.2 98.4

0: නෑවන නෑවන
1: මං
0: නෑ ඔයා නෙවෙයි මම
1: ඇයි මොකද උනේ
0: නෑවන ජේසුගේ දරුවා නෙවෙයි සමාවෙන්න අපි ඉතල කී කී හිටියේ මේ
1: එල්නිනෝ කියන තේරුම
0: එල්නිනෝ කියන්නේ ද බොයි ඉතින් පැසිෆික් සාගරේ දීවර කටයුතු වල නියැලෙන කට්ටියට නිරීක්ෂණය වුණා කියලා අපි කිව්වනේ මේ පැසිෆික් සාගරේ ලොකු වෝම් වෝම් බෝට් මත තැටියක් රොටි පුච්චන්නද පැසිෆික් සාගරේ ලොකු වෝම් වෝට පැච් එකක් හැදෙනවා කියලා ඒක එන්නේ ක්‍රිස්මස් කාලේ කිට්ටු කරලා ඒ හින්දා තමයි මේ එල් ඩිනෝ කියන නම ගෙනාවේ නිකන් අතර ජේසුගේ දරුවා ජේසු බබා කියන අදහසින් තමයි එල් ඩිනෝ කියන නම ගෙන්නේ ක්‍රයිස්ට් චයිල්ඩ් කියලා කියන්නේ ක්‍රයිස්ට් නම් වූ දරුවා ජේසු බබා ජේසු බබා ඉපදිච්ච කාලේට කිට්ටුව මේක වෙන හින්දා කියලා තමයි ඒ දේ ඒක දැන් අර ඔය අර හැල්ල ලියනකොට ඒක මේක කරවට දීලිවරයි ලීසි
1: ලොකු ප්‍රොසෙස් එක කට්ටිය ගොඩක් යොදවගෙන නේද
0: ඔව්
1: ඉතින් පැයෙන් ඔය වැඩේ කරනවා කියන්නේ මම හිතන්නේ ඒකේ වැඩ කරන කට්ටිය ලොකු මහන්සියක් දරනවා
0: සෑහෙන කැපකිරීමක් යම් යම් වෙනස්කම් ප්‍රොසෙස් එකේ කරලා කස්ටමර්ට වඩා සතුටින් ගෙදර යන්න පුළුවන් වෙන්න ඒ කියන්නේ මේක ඇවිල්ලා කස්ටමර් ෆ්‍රෙන්ඩ්ලි විදියට සිස්ටම් එක වෙනස් කරන්නේ නැතුව එහෙට මෙහෙට ලේසි නෑ කලින් දවස් ගණන් ගිය වැඩක් එක පාටට පැකින් ඉවර කරන තැනට
1: ගේන්න.
0: එහෙම ලේසි නෑ. ඒ කියන්නේ මිනිස්සු වැඩ කරන්න පුරුදු වෙලා තියෙන විදියක් තියෙනවා. සිස්ටම් එකක් රන් වෙන විදියක් තියෙනවා. ඒක මැදට පැනලා හිතිච්ච අතර වෙනස් කරන එක ලේසි වැඩක් නෙවෙයි.
1: අනිවාර්යයෙන්.
0: ඒක ලේසි වැඩක් නෑ. අපි ආණ්ඩු කරන්නේ උ කරලා නේ. ලේසි අතර මේ හදලා නේ.
1: බෑ අමාරුයි.
0: බෑ. ඉරට්ට පරණ වෙන්න නැව්වහම මොකද වෙන්නේ?
1: කැඩෙනවා.
0: තාත්තා හදලා.
1: හැබැයි AFC එක යත් බලන්න.
0: අන්න ඒකයි වැඩේ. බලන්න අවුරුදු දශක ගානක් තිස්සේ අපිත් එක්ක ඉන්න ගමන් දශක ගානක් තිස්සේ වැඩ කරන්න පුරුදු වෙච්ච රටාවල් කඩලා මෙච්චර කල් අපි ජීවිතේට උපන්තේකට අහලා නැති ඔෆර් එකක් අපිට දෙනවා AFC එක ඔයා එන්න පෑයෙන් දෙනවා ලීසින් එක
1: අනිත් එක ඒගොල්ල කියන්නේ ගොඩාක් ડોකියුමන්ට්ස් එපා අපි කියන්නේ
0: පෑයෝ පොඩ්ඩයි ඕනේ ඔයා ඒටි කරගෙන පෑයෙන් වැඩ ත්‍රිවිල් යද්දෝට
1: බයික් එකක්
0: මොටර්සයිකල් යද්දෝට එන්න පෑයෙන් කරලා දෙන්න මේක ඇවිල්ලා හරිනම් අපි ඒ කියන්නේ පුදුම වෙලා කෑ ගහන්න ඕන ඔෆර් එක. ලීසින් දෙනවද අනේ?
1: පැයෙන්?
0: එහෙම දෙනවද පැයෙන්?
1: ඒකනේ.
0: මේක මට මේක එනකොට මං අසනීපෙන් දිටි නැත්තම් මං පුදුම වෙලා කෑ ගහනවා.
1: දැන් ඉතින් කෑ ගහනවා.
0: තාම ආයි අසනීපෙන් දිටි. මේවට කෑ ගහනවා.
1: අනිත් එක තමයි මොකද බයික් එකකට ලීසින් අනුමත කරගත්තොත් ඔයාට හම්බ වෙනවා. ජැකට් එක කොයි? මොකද
0: හෙල්මට් එක. ඔයාට හෙල්මට් එක ඇත්තට මතකයක් නැහැ. හෙල්මට් එක ඕනාවට රීල් පොලිසියට ඕනින්ද හෙල්මට් එක නැත්තම් ගන්න ඔලුවක් කියලා ගන්න නැහැ. ඉතින් ඔලුවක් තියන අය මොටර්සයිකලයක් ගන්නවා නම් ත්‍රිවිල්ලයක් ගන්නවා නම් වෙන කොහෙවත් යන්න එපා. යන්න AFC එකට.
1: 13:21 එකට කෝල් එකක් කරන් තව විස්තර දැනගන්න.

0: ัง
1: El Dino, el Dino. ඒකම කිව්වම කැතයි නේද?
2: මම එක්ක වෙන විදිහකට
1: කිව්වා. මේකම කියලා හරියන්නේ නැහැ.
2: El Nino, El Nino, El Nino, El Nino.
1: නෑ නෑ මං 100 පාරක් හරි අර මට මතක් වෙන්නේ කොහොමද කියන්න ඔයා කියන්න බා ප්ලීස්. ඔයා කියන්නවා මොකද ඔයාව කයි කයි කිව්වොත් El Nino එක එන්නේ කන්නේ.
2: හොඳයිනේ.
1: ඔය කත්ත හොඳයි.
2: එහෙනම් කියන්න දැන්ම කියන්න.
1: ඔයා ඔයාට වේද දෙලුකුල් උඩ නැගලා.
2: El Nino
1: El Nino ගේ El Nino දුවයි දිවිල්ල කොහොමද? දැන් අපි මේ El Nino එකකින්ද අපිට වෙන ඒවා ගැන අපි හරි උනන්දුයිනේ. ඈ එක සැරේ මේ El Nino තත්වෙヒඳ
2: ඔව්
1: කියන්නේ ඒ El Nino එකේ බලපෑම මත එක තැනකට දැඩි නියඟයක් සහ තව තැනකට හිතා ගන්න බැරි මට්ටමේ විශාල
2: වර්ෂාවක්
1: ඊට පස්සේ ජල ගැලීම් ඇති වෙන්න බලු ඒක මාර එකක්
2: බලන්න නැහැ
1: එකම
2: රටේ
1: පරිසරික තත්වෙヒඳ එකම රටේ එක තැනක නියඟෙකුත් එක තැනක විශාල ජල ගැලීමකුත් පවා ඇති වෙන්න පුළුවන්.
2: දැන් උදාහරණයක් විදිහට කොළඹට වහිනවා හෙට්ටි පොළට පායනවා.
1: ඔනේ ලංකාවේ නම් එහෙම ඒ තරමටම එකවර ඔය ඉෆෙක්ට් දෙකම එන්න විදියක් නැහැ. මේක හුණ්ඩුවක් නේ මෙයා.
2: තුතේම
1: හුණ්ඩුවන්නේ අඩු ගන්න මේක දැන්. මෙන්න බුසලක් විතර වුණා නම් ඔන්න එකම රටේ තැන් දෙකක උනත් මේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් කියනවා El Nino හිඳ දකුණු ඇමරිකාවේ සමහර කොටස් වලට ගම් වතුර ගලන්න පුළුවන්. ඔස්ට්‍රේලියාවට ඉන්දුනීසියාවට විශාල නියඟයක් එන්න පුළුවන්. සමහර තැන්වල නොහිතූ නොපැතූ වෙලාවක සැරසීත කාලයක් නෙවෙයි මයිල්ඩ් වින්ටර් එක්ස්පීරියන්ස් එකක් සමහර රටවල් වලට එන්න පුළුවන්. ඒගොල්ලන්ට සාමාන්‍ය වින්ටර් එක සීත කාලේ එන කාලෙට නෙවෙයි වෙන අවුරුද්ද වෙනත් කාලයක
2: සීත කාලයක්
1: එනවා. සීත කාලයක එක්ස්පීරියන්ස් එක යන්තම් සමහර රටවල් වලට එන්න පුළුවන්. තව ඒ මොහොතේම තව ලෝකේ සමහර රටකට විශාල කුණාටු ඇති වෙන්න පුළුවන්. එතකොට El Nino එකක සාමාන්‍යයෙන් එන ඉෆෙක්ට් එක ඒ විදිහේ විවිධ ස්වභාවික ව්‍යසන තැන් තැන් වල ඇතිවීමේ හැකියාවක් තියෙනවා. සමහර විට ඒක ව්‍යසනයක් නෙවෙයි හැබැයි අපි සූදානම් නැහැ. ඒ තත්වයට මොකද ඒක අපිට කලින් හිතා ගන්න බැරි එකක්. ඔය අපිට වෙන ඒවා. ඒ තරම් නෙවෙයි සමහර වෙලාවට මේ El Nino තත්වය නිසා කෑම නැතුව කුරුල්ලෝ මැරෙන්න පුළුවන්. විශේෂයෙන් ඔය පැසිෆික් සාගරයේ ආශ්‍රිතව ජීවත් වෙන කුරුල්ල జాති ඉන්නවා, මාළු අල්ලන කුරුල්ල జాති ඉන්නවා, පැසිෆික් සාගරය හරහා පියාඹගෙන ලෝකේ රටවල් වලින් තව රටකට යන කුරුල්ල జాති කුරුල්ලට ඉද බැරි එක තරකට වෙලා උන්ගේ අරවරි ලෝකෙ පුරා වැතර මේක
2: ජෛව විවිධත්වය ඉතින් ඒකනේ.
1: සහ ඒගොල්ලෝ කියන්නේ දේශගුණයත් එක්ක සමහර අය අපි වගේ සත්තු జాති අපි ගිහිල්ලා කොහරි එක තැනක පැල් බැඳ ගන්න
2: සත්තු జాතියන්නේ.
1: එතකොට අපිට සිද්ධ වෙනවා ඒ ප්‍රදේශයේ තියෙන කාලගුණික දේශගුණික තත්ත්වයන්ට ඇඩැප්ටිව් එක කාලයකට සීතලට හරියට ඉන්නවා, එක කාලයකට රස්ති කාලට ඇඳුම් නැතුව ඉන්නවා, සීතල කාලට ඇඳුම් ගොඩක් ඇඳගෙන ඉන්නවා. එහෙමම අපි වෙනස් කරගන්නවා. අපි වවන්න පුළුවන් කාලට වවනවා, වවන්න බැරි සීතල කාලට කැම එකතු කරනවා වගේ වැඩවලට යනවා. කුරුල්ලන්ට ඉතින් උන්ට ගිය හැකිනේ ඕන තරම්
2: තතු තියනවානේ.
1: තියනවානේ. අර වීසා ඕනේ නැහැ නේද?
2: පියාඹගෙන යන්න තියෙන්නේ.
1: වීසා නැහැ, પાස්පෝර්ට් ප්‍රශ්න එහෙම නැහැ. චීනෙට ගියාම චීන භාෂාවෙන් කතා කරන්න ඕනේ.
2: එහෙම එකක් නැහැ.
1: එහෙමත් ප්‍රශ්න නැහැනේ. ඒ හින්දා උන්ට ලෝකෙ පුරා යන්න පුළුවන්. ඒකට උන් හැමතිස්සෙම උන් වඩාත්ම කැමති දේශගුණික කාලගුණික තත්වයන් තියෙන තැනකට යනවා. මෙතන අප්සෙට් වෙගෙන උන් වෙන තැනකට යනවා. ඒ කිය උන්ගේ ගමන් පත පවා බාධාවට ලක් වෙන්න පුළුවන්. මේ El Nino තත්වයේ හින්දා අපිට විතරක් නෙවෙයි
2: සත්තුන්ට පවා මේ තත්වය බලපානවා.
1: මේ තත්වය බලපානවා. සමහරු හිතන්නේ මේක ආණ්ඩු පෙරලන්නේ නැහැ.

0: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට උණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 4747 4747. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නෑ.
2: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
4: චිත්‍ර කුඩා මත පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200200.
5: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
6: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදන නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
7: කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
12: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල්

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: Your words, your beauty takes my breath away and makes me wonder whether you are a living goddess.

0: සහයයි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
0: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: ගිනිගත් වැඩිහිටි නිවාසයේ හිමිකරු රිමාන්ඩ්. ඩොලරය රුපියල් 340ක් දක්වා ඉහළට. දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගැනීම. බස් සංගම් වලින් රතු එළියක්. ඊශ්‍රායලය සහ ලෙබනන් අතර සටන් විරාමය අලුත් වෙයි.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: 98.2 98.4

0: Ladang.
1: El Nino.
2: Makalo. නවත්තන්න. වෙන විදිහකටවත් අඩු ගන්න කියන්න.
1: El Nino.
2: දෙක
1: ලෝ මිට ගයි දුරියා.
2: El Nino. එනවද? ජූලියේ ජූලියේ
1: ජූලියේ ජූලියේ ගියා.
2: ජූලි වල.
1: ආ ආ ආ. අරේ අරේ. El Nino නේද? දැන් මේ අපි දන්න කාලේ ආපු ලොකුම El Nino එක හැටියට රෙකෝඩ් වෙලා තියෙන්නේ 1997-98 අවුරුදු දෙක ආශ්‍රිතව ආපු El Nino එක ඒ වෙලාවේ.
2: ඔයාට මතකද
1: මොකද්ද
2: ඒක ඒ තත්ත්වය?
1: මෙහෙමයි, දැන් මේ මේ නැවත දැන් මේවා ගැන කියවලා බලනකොට පොඩ්ඩක් ගැලපෙනවා. ඒ කාලේ මේ වගේ දේවල් වෙලා තිබුණදෝ කොහෙදෝ කියලා. ලෝකෙ පුරා තැන් තැන්වල විශාල ගංවතුර තත්ත්වයන්, සමහර තැන්වල බරපතල නියන් තත්ත්වයන්, ඊට පස්සේ ලෝකෙ සමහර තැන්වල කොරල් පර තාම බරපතල විදියට විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. කාල සීමාව ගැන බැලුවොත් එහෙම ලොකුම දේ තමයි වෙද එක හරිම අන්ප්‍රඩික්ටබල් වෙනවා මේ El Nino එකක් තියෙනකොට. සහ ඊට පස්සේ ඒකේ ප්‍රතිඵල පැත්ත බැලුවොත් එහෙම ඒක අදත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් El Nino එකක් ආවහම කලින් හිතාගන්න බැරි තැන්වලට ඉතාලම ඉක්මනින් නියං කාලෙ එහෙම ඇති වෙනකොට දෙයනේ වවල තියෙන එළවලු පළතුරු ධාන්‍ය වර්ග මේ නියඟට අහුනහම අස්වැන්න නැති වෙලා
2: යනවා. ඔව්.
1: එතකොට ලෝකෙ බිලියන 8ක් සෙනග ඉන්නවා. මුන් සේරම කනවනේ මොන මොනව හරි.
2: ඒකනේ.
1: මේ කණ්ඩ වවන්න එපා. එතකොට වවලා තියෙන විශාල වගාබිම් විනාශ වෙලා ගියොත් එහෙම ලෝකෙ යම් කිසි මට්ටමක ආහාර හිඟයක් මතුවෙනවා. ආහාර හිඟයක් මතුවෙනකොට ආහාරවල මිල ඉහළ යන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒවට ඔරොත්තු දෙන්න බැරි ආර්ථිකයන් කඩාගෙන
2: වැටෙනවා.
1: සමහර රටවල් පිටින් කඩන් වැටෙනවා. සමහර විට රටවල් ඇතුලේ යම් යම් ප්‍රාදේශීය පාලන ඒකක ඒවැ ආර්ථිකය හසුරුවා ගන්න බැරුව ලොකු අර්බුදවලට යන්න පුළුවන්.
2: රුපියල අව ප්‍රමාණය වෙන්න පුළුවන්.
1: ඒක කොහොමද තර? ඒකට El Nino ඕනේද?
2: ආ නැත්.
1: El Nino තිබිලාද අපේ අනේ මේ නිකක් ගින්දානේ. El Nino එක පිටින් තියා. අපි නානේ වයි අරම සේරම. හැබැයි යම් බලපෑමක් තියෙනවා නැත්නම් විශාල ගංවතුර තත්ත්වයන් ලෝකෙ තැන් තැන්වල ඇති වුණාම ඒ ගංවතුරෙන් විනාශ වෙන නගර නැවත ගොඩනගන්න ඕනේ. ඒ ගංවතුරෙන් අවතැන් වෙන ජීවිත නැවත ගොඩනගන්න ඕනේ. ඒවට සල්ලි යනවා. ඒවට ඔය ඔක්කොම තියෙන මේ ලෝකෙ ඇතුලේ කරකෙන යම් සල්ලි ප්‍රමාණයක් ඒ ටිකෙන් ඕනේ. මේ සේරම කරන්න ඕනේ. ඒ ටිකෙන් ඉති කරන්න
2: ඕනේ.
1: මේ වගේ ප්‍රශ්න එනවා. ඊට පස්සේ මේ El Nino තත්ත්වයේ හින්දා යම් යම් තැන්වල ඇති වෙන දැඩි වියලි කාලගුණ තත්ත්වයේ හින්දා ඇති වෙන්න පුළුවන් අනිත් එක මොකද්ද? මොකද්ද ඇති වෙන්න පුළුවන් අනිත් එක? සුලඟ විසින් මොකක්ද ඇති කරන්නේ?
2: හැබැයි ලංකාවට නම් ඉතින් ලැබුගිනි කියන එක ලොකුවට බලපාන්න නැහැ. නමුත් එහෙම බලපාන රටවල් තියෙනවා.
1: ලංකාවෙත් බලපාන ලංකාවෙත් ලැබුගිනි ඇති වෙන යම් ප්‍රදේශ තියෙනවා. සමහර තැන්වල ලැබුගිනි ඇති වෙලා තියෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල සමහර කඳුකර ප්‍රදේශවල
2: මේ පටන් ගත්තාම
1: සෙල්ලන්නේ නැහැ. ලැබුගින්නක් නිවනවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි. ඊට පස්සේ දීවර කර්මාන්තයේ ෆුල්ම අර්බුදයට යන්න පුළුවන් আদি වශයෙන්
2: මාළු ගණන් යයිනේ.
1: ඔව්. දැන් අපි ඕක දාලා බැලුවොත් එහෙනම් 97-98 ඔන්න මතක් කරලා බලන්න. ඔයාලට 97-98 කාලේ El Nino එක ගැන රෙකෝඩ් හොයාගන්න නැති වුණාට 97-98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ් හොයාගන්න පුළුවන්. මේවා අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා. අන්න ඒකයි මං කියන්නේ.
2: ඒ කාලේ නම් මම හරහට වඩන කාලේ. මට හිමිති මතකයක් නෑ. අප්පච්චිලාගෙන් තමයි අහගන්න.
1: ඔව්, ඒ කාලෙදී ඔයාට මේ ඊයේ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙ නේ. ඒකට එහෙම සිහි කල්පනාවක් නෑනේ. ඔන්න සින්දුවක් දාන්න කෝලන්නතු.

0: Ladang.
1: විකාශයේ අවසානයේ අපි දැන් මේ යොමු වෙන්න සූදානම් වෙන්නේ කාලගුණ වාර්තාව වෙතටයි. අපි බලමු හෙට දවසේ කාලගුණය කොහොමද කියලා.
2: ඇත්තටම කියනවා නම් හෙට දවසේ කාලගුණය ගැන අපි නම් දැන්නේ දෙයියෝ තමයි දැන්නේ.
1: ඒ එල්ඩිඩෝ කියන්නේ ඉහිප තත්ත්වයක්. හරිම අමාරුයි ඊළඟ මොහොතේ මොකක් වෙයිද කියලා.
3: ඔව් හැබැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිව්වා ඉතින් 80%ක ප්‍රවණතාවයක් තියෙනවා මේ එල්නිනෝ තත්ත්වය ඇති වෙන්න කියලා.
1: ඔව් නෑ මගේ එල්නිනෝ තත්ත්වය මැද්දේදී ඒක වෙනස් වෙන්නේ කොයි වෙලාවෙද ඒක අනික් අතර යන්නේ කොහොමද ඒක හරි අමාරුයි
3: කියන්න බෑනේ.
1: ඒක සෑහෙන ළඟට ආවම තමයි පේන්න පටන් ගන්නේ.
3: මාරයි නේද මොකලෝ සබහදාම කියන්නේ?
1: ඔව් නේද? සබහදාම නම් මාරයි සෙන්ඩි.
3: හිතන්න බෑ අනේ.
1: අලිත් ඉදා වෙනවා ඒක.
3: මම බොරුවක් කිව්වේ.
1: දැන් ඔයා බොරුවක් නෙවෙයි සෙන්ඩි කිව්වේ. මාරයි සෙන්ඩි සබහදාම.
3: මේ තියෙනවා මේ නතර වෙනවා. මේ තියෙනවා මේ වෙනස් වෙනවා.
1: හිත මොනවා වේද? මේවා ඉතින් ඒක ඒක ඒක මේ ලෝකේ හැටි ඉතින් මේ අපිට ගොඩක් කලකට දවස් දෙකකින් මොනවා වේද? දවසකින් මොනවා වේද? තව පැය 8කින් මොනවා වේද? කියලා කවුද
3: දන්නේ?
1: අපිට මේ වෙලාවේ ඔයගොල්ලන්ට ස්ථිර කරලා කියන්න පුළුවන්. තව පැයකින් මොකද වෙන්නේ කියලා.
3: ස්මාර්ට් කියන්න පුළුවන්.
1: ඔයා හරි ලියකේවිලි ටික අරගෙන හරි තැනට ගියොත් පැයකින් මොකද වෙන්නේ කියලා කියතහැක්. ඒ පැය යන්න කලින් ඔයාගේ පපුව හිර වේද මැෂින් එක නතර වේද කියලා ඒක අපිට කියන්න බෑ.
3: අයියෝ මොනවද මේ කියන කතා?
1: මම ඔයාගෙන කිව්වේ දැන් ඔයාගේ එක්ස්පයර් ඩේට් පපුව වෙලා ඉදී. ඊළඟ පැය ඇතුළත සැන්ඩි ජගස් බගස් බගස් ගාලා එක තැනට නතර වේද කියලා ඒක අපිට කියන්න. හැබැයි ඔයා මොටර්සයිකලයක් හරි ත්‍රී වීල් එකක් හරි ගන්න ලීසින් එකට අවශ්‍ය කරන සරල නිවැරදි ડોකියුමන්ට්ස් ටික අරගෙන හරි තැනට ඒ කියන්නේ AFC එකකට ගියොත්
3: ඔව්
1: පැයකින් මොකද වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්.
3: පැයකින් ලීසින් අනුමත කරලා දෙනවා.
1: පැයකින් ලීස් එක අනුමත කරලා දෙනවා. ඔයා මොටර්සයිකලයක් ගන්න නම් ගියේ මෙන්න ඔයාට ජැකට් එකක් මෙන්න ඔළුවට හෙල්මට් එකක් කියලා ඒ දෙක නොමිලෙම දෙනවා.
3: ත්‍රී වීල් වලට දෙන්නේ නැහැ.
1: ත්‍රී වීල් වල හෙල්මට් දාගෙන යන්න පිස්සුවක් තියෙන හැමිනිත්
3: නෑ. එහෙම හිතන්නත් පුළුවන්. ත්‍රී වීල් එකකට ගන්න පුළුවන්. මගේ ගෙදර බයික් එකක් තියෙන. ඒකට පුළුවන් කියලා හිතා ගන්න පුළුවන්.
1: එහෙම ඩයල් ඉන්නවා. ඒ කියන්නේ යාළුවෙක් මොටර්සයිකලේ ඇවිල්ලා හන්දිය බස් හෝල්ඩකට කලබලේ බස් එකේ ගල යනවා ෆුඩ් බෝඩ් එකේ. හැබැයි හොඳයි.
3: හෙල්මට් එක දාගෙන
1: යන්නේ. ලංකාවේ බස් වල ගත්තම හොඳයි හෙල්මට් දාගෙන යන්න පුළුවන්.
3: ෆුඩ් බෝඩ් එකේ.
1: ඇතුළෙත් හෙල්මට් එකක් දාගෙන යන්න පුළුවන් නේද? දැන් තියෙන තත්ත්වෙ නිකන් පාරේ එළියට බහිනවා හෙල්මට් එකක් දාගෙන යන්න පුළුවන් නම් හොඳයි වගේ තත්ත්වයක් තියෙන මොකෝ මම දැක්ක මේ ළඟදී ඊයේ පෙරේද හොරණ රජයේ බැංකුවක ATM එකට ATM වලට බෙදන්න ගෙනියන සල්ලි ටික අරගෙන බැංකුවේ මැනේජර් එළියට ආවම නිකන් පයින් ඇවිදන් ආපු එකෙක් බැග් එක උතුරක් දුවලන්න පොලිසියෙන් තාම පොර හොයනවා.
3: දුවල කියන්නේ
1: වාහනක පුට් සයිකලයක් අත් නැහැ.
3: හොයාගනේ හොයාගනේ.
1: ඔව්
3: ටිකක් වෙලා යයි.
1: හොයාගනේ හොයාගනේ.
3: හොයාගනේ.
1: හොයාගනේ.
3: මොනාදිද සල්ලින. ඔය නැති වෙන්නේ ඕන තරම්.
1: දැන් අද බ්‍රහස්පතින්ද නේද?
3: ඔව් මකලා.
1: දැන් සමහරු හිතනවානේ මේ අක්කු කියන්නේ නැහැ නේ මේ ක්‍රේසි වෙන්නේ සියට. මොකද වෙන්නේ කියලා නේද? වෙන වැඩක් හදන ගමන්
3: ඉන්නේ.
1: යස්. හරි.
3: අගයක් නැතුව යනවනේ.
1: හෙට ක්‍රේසි වෙන්දේසිය නෑ. හැබැයි අපි හෙට ලාඩම් ගහන්න එනවා.
3: යස්.
1: වෙන වැඩක් හැදෙනවා.
3: හැදෙන ගමන් තියෙන්නේ.
1: ඒක කියන්න පස්සේ.
3: ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
1: බලාපොරොත්තු වන්නම්. ඒ බලාපොරොත්තු වන්නම් කියලා දැක ඔයා බලාපොරොත්තු වන්න. කියලා මම ඒකට උත්තර දෙනවා. හා
3: හා මම
1: බලාපොරොත්තු වන්නම්. කිව්වා මේක නිකන් 19 වෙනි වන්නම වගේ හැඟීමක් එනවා නේද?
3: තරකිට තකද.
1: තාතකට බැලුවම අපේ ජීවිතේ පුරා ඉතින් හැමදාම බලාපොරොත්තු වන්නම් තමයි.

0: හැපිලි කියන්නකො ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
3: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුව එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයිනපුර අපේට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
4: Finishing වහලක් ලෙස color upload වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
5: වෙලාවකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට Hero Deluxe 100 motorcycle එකක්. බොරු තරන්නේ නෑනේ. කලින්ම direct ගහපු ගමන් start. Self start නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් Hero Deluxe 100 එක කිලෝමීටර 67ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් Hero Deluxe එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එකට නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1217 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
6: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-312-377. Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
7: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයිනපුර අපේට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා මේ පැයේ හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා

0: Ladang.
1: El Nino, El Nino.
2: අයියෝ.
1: El Nino.
2: ඉවර නැද්ද මේ වැඩසටහන?
1: තාකල මේක ඉවර කරලා යන්න දෙ.
2: අනේ මම පොඩ්ඩක් කියන්නේ.
3: අනේ පා. අනේ.
2: El Nino. එල්ලිනෝ එල්ලනෝ
1: මම හරි බලවගේ හරි එල්ලිනෝ ගැන යම් යම් දේවල් ටිකක් කතා කළා. ඒ අතරේ මයික්
2: Facebook එකේ තොච්චර යනවා නම් අපි කතා නොකර
1: කොහොමද? අර අපි ඉස්සෙල්ල කිව්ව 97 98 කාලේ තමයි අපේ රෙකෝඩ්ලා තියෙන ලොකුම එල්ලිනෝ තත්ත්වයට අපි මුහුණ දීලා තියෙන කියලා. ඒක ස්ට්‍රෝං එල්ලිනෝ තත්ත්වයක් කියලා කියනවා. දැනුත් සමහරු කියනවා මේ අර මේ මේ මොනටයිසේෂන් නොන්නලා තියෙන කියන කරදරයක්ද හැමෝම හිතන හිතරේ ඒවා ලියනවානේ. දැන් ලියනවා මේ සුපර් එල් නිනෝ තත්ත්වයක් එනවා කියලා. ඇත්තටම ලෝකේ එහෙම જાතියක් නෑ සුපර් එල් නිනෝ කියලා වෙනම හඳුන්වන එල් නිනෝ තත්ත්වයක් නෑ. හැබැයි විවිධ එල් නිනෝ තත්ත්ව තියෙනවා. ඒවා හඳුන්වන්නේ මේ මොඩරේට් එල් නිනෝ, නෝමල් එල් නිනෝ, ස්ට්‍රෝං එල් නිනෝ, වෙරි ස්ට්‍රෝං එල් නිනෝ කියන වචන හතර තමයි සාමාන්‍යයෙන් මේ ගැන විද්‍යාත්මකව කතා බහ කරනකොට පාවිච්චි කරන වචන. දැන් මේ එන්න යනවා කියන එක මොඩරේට් තත්ත්වයේ හෝ නෝමල් එල් නිනෝ එකක් කියලා තමයි දැනට සාමාන්‍යයෙන් මේ ගැන කතා බහ කරන හැලි ලියන අය නෙවෙයි, ඇත්තට මේ සම්බන්ධයෙන් දන්න අය මේ ගැන කියන්නේ. ඉතින් මීට කලිනුත් අපි අපේ නොදන්න ඉතිහාසය ගැන අවුරුදු දහස් ගානකට කලින් ලෝකේ මුහුදු මට්ටම් ඉහළ යන්න සමහර විට අපි ඔය කතා වෙන අවුරුදු 10000 12000 අතර කාලෙදී ඇති වුණා කියන මහා ජල ගැල්ම ලෝකෙ මුහුදු මට්ටම මීටර් 100කින් විතර ඉහළ ගියාලුනේ ඒ වෙලාවේ. ඒ තත්ත්වයන් වලටත් සමහර විට එල් නිනෝ තත්ත්වයක් බලපාලා තියෙන්න ඇති දෝ කියලා කියන එක ගැන විවිධ වාද විවාද තියෙනවා. ඒක උල්කාපාත වර්ෂාවක් හින්දා වෙච්ච එකක්ද, එහෙම නැත්නම් ස්ට්‍රෝං එල් නිනෝ තත්ත්වයක් හින්දා වෙච්ච එකක්ද, හරි මේ කියලා කොහොම හරි අපි ළඟ ළඟ අවුරුදු කීපයක් ඇතුලේ එල් නිනෝ කීපයකට දැන් මුහුණ දීලා තියෙනවා. මම හිතන්නේ ඇත්තටම කාලගුණය සහ දේශගුණය ගැන උනන්දු වෙන විද්‍යාඥයෝ මට්ටමේ කට්ටිය අවධානය යොමු කරලා තියෙන්නේ මෑතක ඉඳන්. 2023-24 එල් නිනෝ තත්ත්වයක් ඇති වුණා. දැන් මේ 2026-27 තව එකක් එනවා. 2015-16 කාලේ එකක් ඇති වෙලා තිරතුරු මේ දශකයක් වගේ කාලයක් ඇතුළත තුම්පාරක් එල් නිනෝ තත්ත්වය ඇති වෙලා තියෙනවා. එහෙම වෙන්නේ මොකද කියලා තමයි දැන් එයාලා කල්පනා කරන්නේ. අපි තමයි මේ එල් නිනෝ එක ඇස්සේ කොහොමද මොනටයිසේෂන් වලින් කියා කරේ අම්ම කරගත්තේ කියලා කල්පනා කරගෙන ඉන්නේ.
2: කමක් නැහැ, අපි ඊර්ෂ්‍යා කරනවා
1: නෙවෙයි. අපේ ඊර්ෂ්‍යාන්නේ අපි මොකටද එල් නිනෝ වලට
2: ඊර්ෂ්‍යා කරන්නේ? මේ ගත්ත තොරතුරුත් අරගන්න ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ.
1: අපි මොකටද එල් නිනෝ වලට ඊර්ෂ්‍යා කරන්නේ? අපි ඊර්ෂ්‍යා කරන්නේ මේ අපි ගේන් ටික අහගෙන ගිහිල්ලා එහෙම එළියලා සල්ලි අබ්බ කරන්නේ උන්ට අපි ඉන්නේ. කවුරුහරි කීයක් හරි හම්බ කරගෙන හොඳට ජීවත් වෙනවා නම් අපි ඊර්ෂ්‍යා කරන්න බෑද?
2: නැත්නම්
1: අපි ඉඳලා මොකටද?
2: ඒකනේ ගතිය.
1: ඒකනේ ගතිය. මාව මේ පැලෙන්ඩරව ඊර්ෂ්‍යා. මේ වාගෙන ගිහිල්ලා දැන් කවුරුහරි ලියලා කීයක් හරි හම්බ කරගනී කියලා. එල් නිනෝ වල ඔපොසිට් තත්ත්වය ලා නිනෝ. ඒක තමයි. ඒ කියන්නේ පැසිෆික් සාගරේ වෝම් පැච් එකක් වෙනුවට කෝල්ඩ් පැච් එකක් ඇති වුණාම එන ඉෆෙක්ට් එක තමයි ලා නිනෝ කියන්නේ. එල් නිනෝ
2: ලා නිනෝ.
1: ඒක ලියන්න ඊළඟට කිල්ලට.
2: හෙට හම්බෙමු. හෙට සිකුරාදා.
1: හෙට සිකුරාදා වුණාට අපි හෙටත් එනවා අලාඩම් ගහන්න. චාලි නිවාඩු ගන්න ලෑස්ති වෙන්න එපා. සිකුරාදා වැඩ.
2: මම සැන්ඩි.
1: මම මකලෝ.
0: ලාඩම්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ගිනිගත් වැඩිහිටි නිවාසේ හිමිකරු රිමාන්ඩ්. ඩොලරය රුපියල් 340ක් දක්වා ඉහළයයි. ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටි 3 දෙනෙකු මරුට. බස් සංගම් තීරණයක් ගැනීමට සැරසෙයි. ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමය අලුත් වෙයි.
0: දේශීය සියත. Local news on theater.
1: මිල්ලනිය බටගොඩ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්න සම්බන්ධයෙන් එහි හිමිකරු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුයි. ඔහු නොසැලකිල්ල ඇතුළු චෝදනා කිහිපයක් මත අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. මෙම වැඩිහිටි නිවාසය කිසිදු රජයේ ආයතනයක ලියාපදිංචි කිරීමකින් තොරව සහ නිසි මාර්ගෝපදේශවලට අනුකූල නොවන ලෙස පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණ වුණා. ඒ ආරම්භ කර ඇත්තේ පසුගිය 2024 වසරේ නොවැම්බර් 30 වනදායි. වැඩිහිටි නිවාසයේ ඊයේ ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 12 දෙනෙක්. තුවාල ලබා සිටින 7 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබන්නේ හොරණ දිස්ත්‍රික් මහරෝහලේ. ඒ අතරට කාන්තාවන් 3 දෙනෙකු අයත්. වැඩිහිටි නිවාසයේ ගින්න හටගෙන තිබුණේ ඊයේ පස්වරුවේදී. ඒ පාලනය සඳහා කළුතර සහ හොරණ නගර සභාවන්හි ගිනි නිවීමේ රථ කැදවා තිබුණා. ඊයේ රාත්‍රිය වන විට ගින්න පාලනය කර තිබුණේ දැඩි පරිශ්‍රමයකින් පසුවයි. ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ එහි නේවාසිකයන් 70 දෙනෙකු රැඳී සිට තිබුණා. ඉන් 62 දෙනෙකු මානසික ආබාධවලින් පෙළෙන පුද්ගලයන්. සෙසු 8 දෙනා වැඩිහිටියන්. ඔවුන් කතරගම පිහිටි රජයේ වැඩිහිටි රැකවරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය වෙත යොමු කළා. මානසික ආබාධවලින් පෙළෙන පුද්ගලයන්ගේ භාරකරුවන් පැමිණ ඔවුන් රැගෙන යන්නේ නම් ඒ සඳහා අවස්ථාව හිමිවනු ඇති. එසේ නොමැතිව ඉතිරිවන පිරිස් රජයේ ලියාපදිංචි ආබාධිත තැනැත්තන් රදවා තබන නිවාස වෙත ඇතුළත් කිරීමට තීරණය කළා. ගින්නට හේතු අනාවරණ කර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් මගින් විමර්ශන ක්‍රියාත්මකයි. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පවත්වනු ලැබුවේ හොරණ මහේස්ත්‍රාත් ලක්මිනී විධානගමගේ විසින්. මේ බටගොඩ සිට තොරතුරු ගෙනෙන සියත ප්‍රාදේශීය වාර්තාකරු චන්දන පෙරේරා.
2: වැඩිහිටි නිවාසයේ සියලුම මළ සිරුරු ඇලියට ඉවත් කර කොරණ දිස්ත්‍රික් වල වෙත රැගෙන ගොස් තිබෙනවා. හෙට දිනේ තමයි මෙහි මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම නියමිතව තිබෙන්නේ. ඊයේ සවස වන විට පිළිසොම් තුවාල ලැබලා 8 දෙනෙකු ගල්පාතර ඔහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ දිස්ත්‍රික් මහරෝවල වෙත ඇතුළත් කරනවා. ඉන් අනතුරුව අද උදෑසන වන විට එයින් 2 දෙනෙකු මියනට යෙදෙනවා. මේ වෙනකොට මළ සිරුරු මෙම භූමිය නිවත් කර තිබෙනවා. මළ සිරුරු 10ක් 12 දෙනෙක් දක්වා මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. සියත FM වෙනුවෙන් චන්දන පෙරේරා බටගොඩ සිට.
1: නාවලපිටිය ප්‍රදේශයේදී ධාවනය වෙමින් පැවති ත්‍රීරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ විශාල ගසක් කඩා වැටි පාසල් සිසුවෙකු ඇතුළු 3 දෙනෙකු අද පෙරවරුවේ මිය ගියා. මියගොස් ඇත්තේ පාසල් සිසුවෙකු, ඔහුගේ මව සහ තවත් කාන්තාවක්. ඔවුන් මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ගමන් කරමින් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ. මියගිය පාසල් සිසුවාගේ වයස අවුරුදු 14ක්. ඔවුන් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ත්‍රීරෝද රථයේ රියදුරු අනතුරින් දිවි ගලවාගෙන තිබෙනවා. අවදානම් ගස් සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් ප්‍රාදේශීය සභාව දැනුවත් කර නොමැති බවයි නාවලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති මංජුල කරුණාරත්න සඳහන් කළේ. ආනයිනික භාණ්ඩවලට වැයවන පිරිවැය දෛනිකව ඉහළ යමින් පවතින බව ලංකා භාණ්ඩ හා ප්‍රවාහන සේවා සංගමය පවසනවා. එහි ලේකම් ඉනාම් කෆුර් පැවසුවේ ඩොලරේ වටිනාකම ඉහළ යාම හමුවේ මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
3: 310ට LCRය කියලා හැබැයි ඩියුටි ගෙවන්න වෙන්නේ එදා ඉම්පෝට් කරන දවසට තිබ්බ ඩොලර එකට තමයි. හරි, ඒකෝර මේ ආනයන කරුවෙසින් ඔය කොස්ටින් එක කරන්නේ නැහැ ඔය ඩොලර එක අනුව. ඉතින් ආනයන කරුවා සමහරට ක්‍රෙඩිට් වලට බඩු ගේනවා. අද මම බාණ්ඩයක් ගෙනල්ලා ලෑන්ඩින් කෝස්ට් එක මෙච්චරක් නම් කියන රුපියල් 100ක් නම් එක බාණ්ඩයකට හෙට ඇවිල්ලා මේ මට බාණ්ඩයකට 110ක් කෝස්ට් වෙනවා. ඇයි කිව්වොත් මම ගෙවන්න වෙන්නේ ඩොලර් රුපියල් 50ක් ඩොලර එකට වැඩි වෙනවා. රුපියල් 30ක් වැඩි වෙනවා, රුපියල් 20ක් වැඩි වෙනවා. ඒක ලොකු අසාධාරණයක්. පාරිභෝගිකයා
1: රුපියලට සාපේක්ෂව අමරිකානු ඩොලරේ අගය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට අමරිකා ඩොලරේ විකුණුම් මගේ දැක්වෙන්නේ රුපියල් 340.25ක් ලෙසයි. එහි ගැනුම් මගේ රුපියල් 330.10ක් ලෙස දැක්වෙනවා. රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා ආනයිනික ඉන්ධන මිලකරණයේ වැදගත් වන බවයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසුවේ.
4: ලෝක වෙනද පොලේ තෙල් මිලට ගැලපෙන විදියට අපේ තෙල්වල මිල සසඳන්න වෙනවා. මොකද තෙල් වලින් තමයි වැඩිපුරම අපිට ආනයන සඳහා ඩොලර් ප්‍රමාණයක් වැය වෙන්නේ. ඉතින් ඒ ප්‍රමාණය අපි අඩු කරන්නේ නැතුව අපිට වෙන මොන ක්‍රමයෙන් කරත් මේක උත්සාහ කරත් රුපියල අවප්‍රමාණය වෙන එක නවත්තන්න එක තමයි. ඒක එක පැත්තක්. ඉතින් මහ බැංකුව දෙවනි පැත්තෙන් පොඩි අනුපාත ඉහළනම් වෙලා තියෙනවා. ඒතරම් මාසයක් එකමාරක් යද්දී සමස්තයක් විදියට ආර්ථිකය ටිකක් මන්දගාමී වෙන නිසා ඩොලරේට තියෙන ඉල්ලුම තරමක් දුරට අඩුයි. ඒකත් එක්ක ඩොලරේ යම්කිසි ප්‍රමාණයකට ස්ථාවර වීමට වැඩි ඉඩක් තියෙනවා. නමුත් ඒ සඳහා ටිකක් කාලයක් ගත වෙනවා. මොකද පොලි අනුපාත වැඩි කරලා පස්සේ එහි ආර්ථික බලපෑම එන්න මාස දෙක තුනක් විතර කාලයක් ගත වෙනවා.
1: දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක ජගත් වික්‍රමරත්න අත්සන් තබා තිබෙනවා. ඒ අනුව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත 2026 අංක 11 දරන දේශීය ආදායම් සංශෝධන පනත ලෙස බලාත්මක වනු ඇති. දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පසුගිය මැයි 19 වනදා පැවැත්වුණු අතර එහිදීම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වුණා. මෙමගින් බදු පරිපාලන ක්‍රියාවලී නවීකරණය කිරීම, පවතින ප්‍රතිපාදන වඩාත් පැහැදිලි කිරීම, බදු අනුකූලතාව සහ බදු නීති බලාත්මක කිරීම සහ ශක්තිමත් කිරීම සිදු කරනවා. එමෙන්ම බදු ගණනය කිරීම සහ බදු අඩු කිරීම වඩාත් නිවැරදි කිරීම, උපායමාර්ගික ආර්ථික අවශ්‍යතාවලට සහයෝගය දැක්වීම, විනිවිදභාවය සහ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ ශ්‍රම ශක්තිය ඉහළනැංවීමද මෙම පනතේ අරමුණු අතරට ඇතුළත්. මේ අතර මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිත මෙගාවොට් 150ක කොණ්ඩච්චි සුළං බලාගාර ව්‍යාපෘතිය හා බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා වන ත්‍රිපාර්ශ්වීය සහයෝගිතා ගිවිසුමත් සංකර තිබෙනවා. ඒ කොළඹ පිහිටි බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී කොණ්ඩච්චි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා කජු සංස්ථාවට අයත් ඉඩමේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ඇති. මෙම බලාගාරය සඳහා නවීන සුළං ටර්බයින 31ක් ඇතුළත්. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක සමග හෙට සාකච්ඡාවක් ලබා නොදුනහොත් සිය ඉදිරි පියවර තීරණය කරන බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. දිවයිනපුරා පුද්ගලික බස් සංගම් අද ගමනාගමන කොමිෂන් සභාව වෙත පැමිණියේ ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් හමුවීමේ අපේක්ෂාවෙන්. ඒ වැඩි වූ ඩීසල් මිලට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නැංවීමක් හෝ ඉන්ධන සහනාධාරයක් ඉල්ලා සිටීම සඳහායි. ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගෙමුණු විජේරත්න සඳහන් කළේ සිය ගැටලු පිළිබඳ කොමිෂන් සභාව දැනුවත් කළ බවයි.
5: අපි බලනවා මාත්‍යවරයාක සාකච්ඡා කරලා මේක නිවැරදි කරගන්න ඕන. මොකද සමාජයේ එළියට යන්නේ වැරදි නිගමනයක්. අපි බස්කාරයෝ කියලා බස් හිමියෝ කියලා වැරදි නෙමෙයි පහත් අතරපත් කරලා වැරදි කතන්දරයක් යනවා ඉස්සරහට. අපි මෙහෙම ඇවිල්ලා රැසීම් තියන්න ඕනේ, අපිට කතා කරලා මෙතෙන්ට එන්න ඕනේ, අපිට කතා කරලා තියෙන ප්‍රශ්න අහන්න ඕන. ඒකයි තියෙන යුතුකම. හැබැයි මම දකින්නේ මේකයි. දැන් අපි ඉස්සර කිව්වනේ මේක නීතිය යුක්තිය සාධාරණීෂ්ඨ කරන්න ආපු ආණ්ඩුවක් කියලා. අපි නම් දකින්නේ නීතිය යුක්තිය සාධාරණීෂ්ඨ කරන ආණ්ඩුවක් නෙමෙයි, ඒක අනිත් පැත්තට කරන ආණ්ඩුවක්. ඒ නිසා පැහැදිලි කියන්නේ අපි මේක දෙකින් එකක් හෙට බේර ගන්න කටයුතු කරන අමාත්‍යවරයාටක දැන් අපි සුවදව ඇවිල්ලා මේක දුන්නා.
1: සිය ගැටලුවලට අමාත්‍යවරයාගෙන් සුබදායි පිළිතුරක් ලැබෙනු ඇති බවයි අනුරාධපුර මගී ප්‍රවාහන සංගමේ සභාපති ලාල් විජේසිංහ පැවසුවේ.
6: ඩීසල් මිල වැඩිවීම පමණක් පදනම් කරගෙන ජූලි මාසයේ පළවෙනිදා බස් ගාස්තුව ලැබෙන තුරු අපිට අන්තර්වාර බස් ගාස්තුව ලබා දෙන්නේ කියන ඉල්ලීම සහ බස් ගාස්තුවක් වැඩිවීම සිදුවන්නේ නැත්නම් රුපියල් 25ක වැඩි වෙච්ච ඉන්ධන මිලට ඩීසල් මිලට සහනාධාරයක් ලබා දෙන්නේ කියන කාරණාවන් දෙක පිළිබඳව අපි ගරු අමාත්‍යතුමා සම්බන්ධ කරලා දැනුවත් කිරීමට අද පැමිණියේ. නමුත් අද අපිට අමාත්‍යතුමා මුණ ගැනීමට හැකියාවක් හම්බුනේ නැහැ. අපිට පොරොන්දුවක් ලබා දුන්නා ඉතාමත් ඉක්මනින් ගරු අමාත්‍යතුමා සමග සාකච්ඡා කරලා මේ සම්බන්ධ විසඳුමක් කතා කරලා අපිට අමාත්‍යතුමා සමග සාකච්ඡාවක් ඉදිරි දින කීපය තුළ ඉක්මනින්ම ලබා දෙන කටයුතු කරනවා කියන කාරණාව එතුමා අපිට පොරොන්දුවක් වුණා. අපි ගරු අමතුමා පිළිබඳව විශ්වාසය තබනවා.
1: මේ සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ බස් හිමියන්ගේ ගැටලු පිළිබඳ ප්‍රවාහන අමාත්‍යවරයා දැනුවත් කළ බවයි. මෙම වසරට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ලබන ජූලි මාස පළමු වනදා සිදු කිරීමට නියමිතයි. ආණ්ඩුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
7: අපි පාලිමේන්තු තිල්ලලා තියෙනවා, තේරීම් කාරක සභාවල දිල්ලා තියෙනවා, පාලිමේන්තුවේ මේ අවස්ථාවේදී අපි ප්‍රශ්නත් කරනවා කවදද මේ ඡන්දය තියන්න අවශ්‍ය වන්නේ. මොකෝ ඒක තුනෙන් දෙකක් තියෙනවා, සල්ලි ඉතිරෙන්න තියෙනවා, ඔක්කොම හොඳ තියෙනවා කියලා කියනවා. ඒකුණ උරගාලා බලන්න ඕනේ නේද අවස්ථාව.
1: ආණ්ඩුව විසින් මේ වන විට පළාත් සභා පාලනය කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කළේ.
8: ඉතාම වගකීමෙන් කියන්නේ මේ පළාත් සභාව සම්පූර්ණම කන්ට්‍රෝල් කරන්නේ පැලවත්තේ පුද්ගලයින් පත් කරගෙන. මේ ව්‍යවස්ථානුකූලව තියෙන ආණ්ඩුකාරවරයෙක්ට වැඩක් කරන්න බෑ. ඒකයි ওই ආණ්ඩුකාරවර රස්සුනේ. අද ආණ්ඩුකාරවරු ඉන්නේ නමට ආණ්ඩුකාරවරු නෙමෙයි, වැඩ ටික කරන්නේ පැලවත්තේ පත් කරලා තියෙන අය.
1: නියෝජ්‍ය මාත්‍ය ගමගෙදර දිසානායක පැවසුවේ විපක්ෂය කලින් කලට විවිධ සටන් පාඨ නිර්මාණය කරන බවයි.
9: විපක්ෂයට ඇත්තම ගත්තොත් එහෙම දැක්මක් අදහසක් නැති බව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තුළින්ම පෙන්නුම් කරලා තිබෙනවා. ඔවුන්ට ඕනෑකම තිබෙන්නේ පුංචි හෝ සිද්ධියක් පදනම් කරගෙන ආණ්ඩුවේ දුර්වලතාවයක් හැටියට එය හේතු ගන්නලා ආණ්ඩුවට ප්‍රහාරයක් එල්ල කරන්න. එදිනෙදාට සටන් පාඨ හොයන විපක්ෂයක් මේ විපක්ෂය. මේ විපක්ෂයෙන් මීට වඩා කාර්යභාරයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
1: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත සඳහන් කළේ ආණ්ඩුව අධිකරණ පද්ධතියටද බලපෑම් කර ඇති බවයි.
10: ආගමට ගහනවා, ජාතියට ගහනවා, රටේ ආර්ථිකය වටලා තිනවා, අධිකරණයට ගහනවා, පරිමාධිකරණ විශේෂකාරු පත් කරන්න නැතුව තියලා තිනවා. කැපැත්තෙන් ජනාධිපතිතුමා කියනවා අපිට ඕන විදිහට තමයි තීන්දුව දෙන්නේ කියලා. මේ තීන්දුව වෙනවා කියලා ජනාධිපතිතුමා හැඟවෙන ප්‍රකාශ කරනවා. උත්තර අධිකරණ විශේෂකාරු විශාල බලපෑමක් තියෙනවා. ඒ දුර හිස් කරන් තියන් ඉන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි. පැහැදිලිවම මේ අධිකරණ විශේෂකාරුන්ට යම් බලාපොරොත්තුවක් දෙන්න කියන ප්‍රශ්නේ අපිට උද්ගත වෙලා තියෙනවා. Tamanට ඕන තීන්දුව ගන්න.
1: ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව ප්‍රමිතියෙන් තොර ගල්ලඟුරු බවයි සමගි වෘත්තීය සමිතී සඳහනේ සභාපති ආනන්ද පාලිත ප්‍රකාශ කළේ.
11: ගෑස් එක වැඩි වෙන්නේ මේ ගසාකැමි සූත්‍රයෙන්. ඉන්ධන මිල වැඩිවීම ජූනි මාස 15 වෙනකොට ජල බිල වැඩි වෙන්නේ, මේ ජලය සහ විදුලි බිල ගසාකැමට වැඩිවීම, මේ කරුණු දෙක එකක් වුණේ වැඩිවීම පටන් ගත්තේ බාල ගල්ලඟුරු වලින්.
1: මේ අමාත්‍ය හර්ෂණ නානායක්කාර
12: මහමොලකරුවන් එහෙම නැත්නම් මේ ජාලය මෙහෙවන්නන් අත්අඩංගුවට ගැනීම තමයි මේක ඩ්‍රයි කරන්න තියෙන එකම ක්‍රමය. ඒකන අවබෝධයේ තියෙන ඉඳ තමයි පොලිස් දෙපාර්තමේන්තුව යදල්දාරී මැදිහත් වෙලා මේ ජාලය මෙහෙවන පුද්ගලයන් පිට රට ඉඳලා මෙහෙට ගේන්නේ. මීට කලින් ආණ්ඩුවල මේක වෙලා නැහැ. කිසිදු ආකාර රාජ්‍ය අනුග්‍රහය පාතාලයට උඩුවලට නැති නිසා මම හිතන්නේ කවදාරි මේ රටේ මද්‍රව්‍ය නවතින්නෙම අන්න ඒ වගේ ජාලා අඩපණ කිරීමෙන් මිසක්ක පාරින්න හැම මාර්ගණ ගිහිල්ලා රිමාන්ඩ් එකේ දාලත් නෙවෙයි.
1: යල්පැන ගිය විකිරණ ප්‍රතිකාර ක්‍රම හේතුවෙන් මෙරට පිළිකාරෝගින් බරපතල අවදානම් තත්ත්වයක පසුවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතී සඳහනය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ වසර ගණනාවක සිට නව විකිරණ උපකරණ මිලදී ගැනීමට සැලසුම් කළද මේ දක්වා එම යන්ත්‍ර සූත්‍ර මිලදීගෙන නොමැති බවයි.
13: පිළිකාවකට ගොදුරුනාට පස්සේ විවිධ වෛද්‍ය ප්‍රතිකාරම පවතින අතරේ එක් සාර්ථක ක්‍රමයක් තමයි විකිරණ තාක්ෂණ ප්‍රතිකාරමය, නැත්නම් අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් කරන්ට් එක අල්ලනවා කියලා වෛද්‍ය ප්‍රතිකාරම ලබා ගන්න. දශක ගණනාවක් අපේ රටේ රෝහල් පද්ධතිය ඇතුළේ අපේ පිළිකා රෝගීන් සඳහා විකිරණ වෛද්‍ය ප්‍රතිකාරම ලබා දීමේදී මේ දක්වා භාවිතා කළේ බොහෝ විට ලෝකයේ දියුණු රටවල් මීට දශක කිහිපයකට කලින් භාවිතා කරපු විකිරණ තාක්ෂණ උපකරණ. ඒ නිසා තමයි ලංකාවේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු සහ කණ්ඩායම් එවකට රජයන්ගෙන් ඉල්ලීමක් කළා අපේ රටේ රෝගීන්ටත් ලෝකයේ දියුණු පිළිකා විකිරණ වෛද්‍ය ප්‍රතිකර්ම ලබා ගැනීම සඳහා වන අවස්ථාව ලැබෙන්න ඕන කියලා. ඒ නිසා අපි ඉල්ලීමක් කරන්නේ රජයෙන් මේ පිළිකා විකිරණ ප්‍රතිකර්ම සඳහා නවීනතම උපකරණ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන යාන්ත්‍රණ සහ අවශ්‍ය කරන තාක්ෂණික උපදෙස් සේවා කඩිනමින් සම්පූර්ණ කරලා කඩිනමින් මේ යන්ත්‍ර ලංකාවට ගෙන්වාගෙන රෝහල් පද්ධතියට මුදා හරින්න කටයුතු කරන්න ඕන.
1: ශ්‍රී ලංකාව තුළ දිනකට පිළිකා රෝගීන් 40 දෙනෙකු පමණ මිය යන බවට තහවුරු වී තිබෙනවා. මෙරට තුළ දිනකට නව පිළිකා රෝගීන් 100ක් පමණ හඳුනා ගන්න අතර වසරකට ළමා පිළිකා රෝගීන් 200ක් පමණ මිය යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් හැදවන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන දසවනදා ප්‍රකාශයට පත් කරන බව අධිකරණය නිවේදනය කළා. ඒ සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ අධිකරණයේ පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා සුරේෂ් සලේ පරීක්ෂා කිරීමෙන් පසු වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළ බවයි. සකකරු අධිකරණ මානසික වෛද්‍ය පෝෂණවේදී අක්ෂි වෛද්‍යනාදී වෛද්‍ය විශේෂඥයන් වෙත ඉදිරිපත් කර ඇති බවත් ඔහු සඳහන් කළා. වෛද්‍ය මණ්ඩලය විසින් ඉදිරිපත් කළ වාර්තාවේ වෛද්‍යවරුන් ලබා දුන් නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවත් නීතිඥවරයා පැවසුවා. ඔහු සඳහන් කළේ පෝෂණවේදී වෛද්‍යවරයා සුරේෂ් සලේට දිය යුතු ආහාර ලයිස්තුවක් ලබා දුන් බවත් මිනිත්තු 30ක කාලයක් පිටතට රැගෙන යන ලෙස දැනුම් දුන්නද එය ක්‍රියාත්මක වී නොමැති බවයි. සැකකරු දැඩි මානසික පීඩනය සංඛා වැනි රෝගී තත්වයන්ට ගොදුරු වී ඇති බවත් එහි ප්‍රතිඵල

0: එක සොලිසිට ජෙනරාල් වරයා පැවසුවේ. ඔහු කියා සිටියේ සැකකරුට වද හිංසා සිදු කර ඇත්නම් ඔහු ඒ බව ඔවුන්ට ප්‍රකාශ නොකළේ ඇයිද යන්න ගැටලු සහගත බවයි. මෙය කුමන්ත්‍රණකාරී ලෙස ඉදිරිපත් කළ මෝසමක් බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේ. මෙම මානසික වෛද්‍ය වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්, එය ලබා දුන් වෛද්‍යවරයාට එරෙහිව අධිකරණ නියෝග පවතින බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා. උපුටා ගැනීම.
1: සැකකාර සුරේෂ් සලේ මේ වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දීලා තිබෙන්නේ හඬමින්. ස්වාමීනි, මේගොල්ලෝ බුද්ධියශ නිලධාරීන්. යුද්ධයට ගිහිල්ලා වෙඩි තියපු අය නෙවෙයි. මේගොල්ලෝ මිනිස්සුන්ගේ මොළ හෝදන කට්ටිය. 2017 2019 කාල සීමාව තුළ ස්වයං ඝාතක බෝම්බකරුවන් 8 දෙනෙකු බැලස් කරපු පුද්ගලයෙක් මෙයා. එහෙම පුද්ගලෙක් හඬයිද ස්වාමීනි? මොහු පතෝලකරලක් නෙවෙයි ස්වාමීනි. මොහු හොඳ රංගන ශිල්පියෙක්. ඔහුට ඔස්කා සම්මාන දෙන්න ඕන. ඔහු වෛද්‍යවරුන්ට ප්‍රකාශ කරලා පිරිසක් කකුල් වලට පහර දුන් බව. ඒත් පහර දුන්නේ කවුද කියලා නෑ. වෛද්‍ය වාර්තාවේ සඳහන් වනවා ඔහුට කෙටි අමතක වීම තිබෙන බවට. මේක සාමාන්‍ය තත්ත්වයක්. ඕනෑම අපරාධකාරියෙකුට ඒක තියෙනවා. CID අත්අඩංගුවේ ඉන්නකොට එයාලට මතක නෑ. එළියට ආවට පස්සේ මතක තියෙනවා. මේ පුද්ගලයාට අවපීඩනය, කාන්සාව වැනි රෝගී තත්ත්වයන් තිබෙන බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා. මේවා සාමාන්‍යයෙන් අපරාධකාරියෙකුට තිබෙන රෝගී තත්ත්වයන්. අත්අඩංගුවේදී ඔහුට එග් රයිස්, බිත්තර රොටි, ෆිෂ් ඔයිල්, කිරි පැකට්, කිරි ටොෆි සේරම ලබා දීලා තිබෙනවා. ඒවා එකක්වත් කියන්නේ නෑ. මේ වාර්තාව ඉදිරිපත් කළ වෛද්‍යවරයාගේ වාර්තාවක් පිළිගන්න බෑ. මීට පෙර ටිකිරි ජයතිලක විනිසුරතුමා ඔහුගේ වාර්තාවක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඇතැම් අය මේ පුද්ගලයාව සියදිවි නසබා ගැනීමේ තත්වයට පත් කරන්න උත්සාහ කරනවා. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ.
0: ඔබටා ගැනීම අවසන්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මාර්ගයෙන් නව වෛද්‍ය වාර්තාවක් මෙම සැකකරු සම්බන්ධයෙන් කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලීමක් කළා. නඩුව යළි ලබන දසවනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම ඉල්ලීම් සම්බන්ධ නියෝගය නිකුත් කරන බවත් පැවසුවා. ඊශ්‍රායලය සහ ලෙබනනය සිය සටන් විරාමය අලුත් කිරීමට එකඟ වූ බව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. ලෙබනනයේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය සම්පූර්ණයෙන් ප්‍රහාර නතර කිරීම සඳහා එකඟ වූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගත වූ පැය කිහිපයේදී ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් දකුණු ලෙබනනයේ පුද්ගලයන් 9 දෙනෙකු මිය ගියා. ඊට ප්‍රතිචාර ලෙස උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ හිස්බුල්ලා සංවිධානය විසින්. දෙපාර්ශ්වය අතර ප්‍රහාර උත්සන්න වීමත් සමග අමරිකා විසින් නව සටන් විරාම ගිවිසුම නිවේදනය කරනු ලැබුවා. එම ගිවිසුමට අනුව ඊශ්‍රායල දේශ සීමාව සහ ලිටානි ගඟාතර ප්‍රදේශයේ සිටින සියලු හිස්බුල්ලා ක්‍රියාකාරීන් ඉවත් කළ යුතු බවයි අමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර අමරිකා ජනාධිපතිවරයාගේ මිලිටරි ක්‍රියාමාර්ග වැළැක්වීම සඳහා වන යෝජනාවක් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කරගනු ලැබුවා. ඉරාන යුද්ධයෙන් අමරිකා හමුදා ඉවත් කර ගැනීම හෝ යුද්ධය සඳහා කොංග්‍රස් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය යුද්ධ බලතල යෝජනාවට ඇතුළත්. මෙම යෝජනාව සඳහා රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයන් සිව් දෙනෙකුද සහාය පළ කළා.
2: ආර්ථික සියත සියත බිස්නස් රිවියුස්.
0: ෂොපින් ගනුදෙනු විත් ආපිකෝ අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන 2026 සාර්ථකව අවසන් කර තිබෙනවා. ඒ විශේෂ ත්‍යාග ප්‍රදානෝත්සවයක් ආපිකෝ ප්‍රධාන කාර්යාලයේදී පවත්වමින් වැඩසටහන සඳහා ලක්ෂ 2කට අධික සුදුසු ඇතුළත් කිරීම් ලැබී තිබුණා. රුපියල් මිලියනයක් වටිනා ආපිකෝ සාප්පු වවුචර්, ආපිකෝ ප්‍රිවිලේජ් ලකුණු 750,000ක් සහ iPhone 17 Pro Max දුරකථනද ඇතුළු ආකර්ෂණීය ත්‍යාග පිරිනැමුණේ ජයග්‍රාහකයන් වෙතයි. මීට අමතරව සතිපතා ජයග්‍රාහකයන්ට ත්‍යාග පාර්සලද හිමි වුණා.
2: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
0: ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දිය කොදෙව් නැගියන කණ්ඩායම් අතර තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. තරගාවලියට සිව්දින තරග 2ක් සහ 1 දින තරග 3ක් ඇතුළත්. සිව්දින තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවනු ලබන්නේ දිනුර කළුපහන විසින්. එක් දින තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නිපුන් ධනංජය විසින් මෙහෙවනු ලබනවා. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් නැගියන කණ්ඩායම් අතර පළමු සිව්දින තරගය ලබන 8 වනදා ආරම්භ වන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. යලි සිරස්තල. ගිනිගත් වැඩිහිටි නිවාසයේ හිමිකරු රිමාන්ඩ්. ඩොලරය රුපියල් 340ක් දක්වා ඉහළ යයි. ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටි 3 දෙනෙකු මරුට. බස් සංගම් තීරණයක් ගැනීමට සැරසෙයි. ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමය අලුත් වෙයි. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික.

0: සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති යළිත් බලාපොරොත්තු වන්න.

0: අපේ නමිනුත් කතාවක් ඇති, හිමිකමක් නැති, ප්‍රේමයක් ඇති.
1: ආදරේ හැටි ගැන එහෙම කියන්නේ වායෝ බෑන්ඩ් එකත් එක්ක මුළු රටම අඳුනගත්ත සේනාංග දිසානායක.
2: ආදරේ හැටි ඇවිල්ලා මගේ අලුත්ම රිලීස් වෙච්ච සිංදුව මේක ලිරික්ස් කරේ මනුරංග විජේසේකර අයියා. අපි හැමෝම දන්න මනුරංග අයියා. ඊට පස්සේ මෙලඩි එක මගේමයි. මියුසික් අරේන්ජ්මන්ට්ස් කරා මම සහ ලහිරු ඩි කොස්තා. අපි දෙන්නා එකතු වෙලා.
3: අපි නමිනුතු කතාවක් නැති, හිමිකමක් නැති, ප්‍රේමයක් නැති.
0: මියුසික් වීඩියෝ එකට ගැළපෙන මයෝ තෝරගෙන තිබ්බා.
2: සම්පූර්ණ ට්‍රේලර් එක යන්නේ නින්න දේවපුර මල්ලි. මියුසික් වීඩියෝ එකේ ඩිරෙක්ටර්, ස්ක්‍රිප්ට් රයිටර් සිරු දේවල් එයා තමයි කරේ. එඩිට් එක සිරු දේවල්. වීඩියෝ එකට සම්බන්ධ වෙන ප්‍රොඩක්ෂන් එකේ පැත්තෙන් සම්බන්ධ වෙන හැමෝම මාර සපෝට් එකක් දුන්නා. නින්න ඇතුළු ක්‍රූ එක සහ විශේෂයෙන් කියන්න ඕනේ නදී ශක්කා, ජගත් බෙන්දක මහියා සහ සාරංග දේවසේකර අයියා පාර ලොකු එෆර්ට් එකක් දැම්මා සහ හරිම ආසාවෙන් උනන්දුවෙන් මේ වැඩේ කරායි.
1: මොනවද දැන් ෆෑන්ස්ලා කියන්නේ?
2: මම කරලා තියෙන රිලීස් කරලා තියෙන සිංහලෙන් පළවෙනි මියුසික් වීඩියෝ එක මේවා. මම මියුසික් වීඩියෝ ලොකුවට රිලීස් කරලා නැහැ. වීඩියෝ කරත් ඉතාම හොඳ ප්‍රචාර තියෙනවා. සිංහලේ වචන මෙලඩි එක සම්බන්ධව ඉතාම හොඳ ප්‍රචාර තියෙනවා.
0: ළඟදී වාගේ ලොකු වැඩක් වෙනව නේද?
2: මගේ සෝලෝ කොන්සර්ට් එක පටන් ගන්නවා මේ මාසේ 13 වෙනිදා. එකක් පළවෙනි පාරට තමයි කරන්නේ. හැබැයි මේ වෙනකොට සෝල්ඩ් අවුට් වෙලා තියෙන කොන්සර්ට් එක.
1: Thank you සේනාංග.
2: Thank you very much. ඊට හදා අපිත් එක්ක ඉන්නවා. අපිට සපෝට් කරනවා. Thank you very much.
4: Talk of the town.

0: ඔබ ආහාර පාලනය කරන විට ඇතිවෙන්න පුළුවන් ගැටලු මොනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
0: සමහර විට ඔබ දැනටමත් ඔබගේ දේහේ බර අඩු කරගන්න, එහෙම නැත්නම් බඩ අඩු කරගන්න යම් කිසි විදිහකට ආහාර පාලනය කරනවා වෙන්න පුළුවන්. මේ විදිහට ආහාර පාලනය කිරීමේදී ඔබට ඇතිවෙන්න පුළුවන් ගැටලු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔබට වෙනතට වඩා වැඩිපුර බඩගිනි දැනෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම වැඩිපුර සීනි සහිත කෑම, එහෙම නැත්නම් පිටි සහිත කෑම වැඩිපුර කන්න ඔබට හිතෙන්න පුළුවන්. මේක නැති කරගන්න ඔබ කරන්න ඕනේ වැඩිපුර තන්තු තියෙන, ඒ වගේම වැඩිපුර ප්‍රෝටීන් තියෙන, ඊට අමතරව සෞඛ්‍ය සම්පන්න මේදය තියෙන ආහාර ටිකක් වැඩිපුර ගැනීමයි. ඒ වගේම බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි බර අඩු වීම ඉතාම සෙමින් සිදුවීම. මේක ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. දේහයේ සිදුවන පරිවෘත්ති ක්‍රියාවල වේගය අඩු පුද්ගලයන්ගේ මේ විදිහට සිදුවෙන්න පුළුවන්. ඒ වගේම ආහාර පාලනය කරන ඔබට දැඩි වෙහෙසකාරී ගතියක්, විඩාබර ගතියක් වගේම සමහර විට කලන්ත ගතියක් දැනෙන්න ඉඩ තියෙනවා. මේ සඳහා ඔබට කරන්න පුළුවන් දෙයක් තමයි ඔබ ගන්න ආහාරයේ පෝෂක ගුණය ගැන සැලකිලිමත් වීමත්, ඒ වගේම ඔබ ගන්න ආහාරයට ප්‍රෝටීන සහ සංකීර්ණ පිෂ්ඨ එකතු කර ගැනීමත්. ඒ වගේම ඔබ ව්‍යායාම කරන්නේ නැතුව ආහාර පාලනයක් කරනවා නම් ඔබගේ මාංශපේශි දියවී යාමට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ආහාර පාලනයේදී ඇති වෙන පුළුවන් තවත් ගැටලුවක් තමයි ඔබට විටමින් සහ ශුද්ධ පෝෂකවල ඌනතාවයක් නැති වෙන ඉඩ තියෙනවා. ඒ නිසාම ඔබට යම් යම් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. මේ විදිහට ඔබටත් ආහාර පාලනයේදී යම් යම් ගැටලු මතුවෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.
2: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස? කාටත් හොරෙන්

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM, The City University, The Place to Be.
4: ඉතිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා. ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ විඩෝ සීරිස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.
5: දිමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමඟ වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 076-844-9797
6: කොන්දේසි සහිතයි 98.2 98.4.

0: පුරා
1: දැන් වෙලාව රාත්‍රී 7යි විනාඩි 2යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ආදරණීය රාත්‍රියක්. රෑ 7:30 වෙලා විනාඩි 8යි දැන් වෙලාව.
1: ආදරයේදී අපිට විශ්වාස කරන්නම වෙනවා. ආදරයේදී අපි හිතන්න ඕනෙම වෙන දෙයක් තමයි කෙනෙක්ට බොරුවක් නොකර කෙනෙක්ව රවට්ටන්නේ නැතුව ආදරය දෙන්න, ආදරය කරන්න.
0: සමහර තැන්වලදී මිනිස්සු ආදරය කියලා වැරදියට තේරුම් ගන්න වෙලාවල් ඕන තරම් හම්බ වෙනවා. ඇත්තටම ආදරේද, එහෙම නැත්නම් එයා කරන්නේ රඟපෑමක්ද කියලා හඳුනගන්න එක ඉච්චර ලේසි වැඩක් නෙවෙයි. මං මුලා වුණාට පස්සේ මිනිස්සු ඒ ගැන පසුතැවෙනවා.
1: පසුතැවිලි මැද්දේ වුණත් ඔයාට පුළුවන් නම් ශක්තිමත්ව තව දවසක් ඉස්සරහට යන්න. ඔයාගේ හිතත් එක්කම ඔයාට පුළුවන් වෙයි මුළු ජීවිතෙම වෙනස් කරගෙන ආදරයක් ලබන්න, සුදුසුකම් දිනා ගන්න.
0: ආදරය කියන්නේ හිතක් හදන්න වගේම හිතක් නැත්තටම නැති කරලා දාන්න පුළුවන් ලෝකේ තියෙන බලගතුම ආයුධය.
1: එන්න, ආදරේ රසතන් වගේම ආදරේ මතක ගැනත් කතා කරන ගමක් අපි මේ පෑදක සතුටින්ම ඉන්න ඕන පෑදක වෙන්න.

0: අවදානමට පෙර සූදානම් වෙමු. මේදවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳුවැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනොත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා.
1: මෙනින්ජයිටිස් නොහොත් මොළේ වුණ රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වසරක් පාසා බෝ වෙන රෝගයක් හැටියට වාර්තා වෙන තත්ත්වයක්. වෛරස්, බැක්ටීරියා, සමහර දිලීර වර්ගවලිනුත් පුද්ගලයන් අතර පැතිරෙන්න පුළුවන්. මේ කාලයේදී රෝගීන් ප්‍රමාණය රසායනාගාර වාර්තාවලින් තහවුරු කරලා තියෙන විදිහට වෛරස් එකකින් බෝ වෙන මොළේ වුණ තත්ත්වයක්.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
2: Gentlemen, welcome to Bangkok, Thailand.
3: Hi, මම ශේනියා. foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 8 492 492 777
5: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සර්ටිෆිකේට් මෙගා වට්ටම් ෆෝචුන් RBD පොල්තෙල් ඉතිරි රුපියල් 650යි බයිරහා චිකන් සොසේජර්ස් ඉතිරි රුපියල් 280යි මැජික් චොකලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි පෙප්සි ඉතිරි රුපියල් 125යි කාගිල්ස් ෆුඩ්
6: සර්ටිෆිකේට් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
8: අයියා මට මල් ගොඩාක් දීලා.
9: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
10: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
11: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
10: මට ඔයාව
11: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
10: අන්නා කලින් කියන්න එපැයි.
12: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
13: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
10: අහන්න හවස දෙකට සතිය දවස්වල.
14: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
15: නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
16: හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
17: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කුත් හම්බෙනවා.
18: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
19: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
20: ඩාඩි මාන්සින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
21: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: කාලේ අපි හිතනවටත් වඩා ඉක්මනට ගෙවිලා යනවා. ඒකයි මේ ලෝකේ හැටි.
1: දේවල් හිතන්නේ නැතුව, මහා ලොකුවට හිතන්නේ නැතුව කෙනෙක්ට වචනයක් කියන්න තියෙනවා නම්, දෙයක් කරන්න තියෙනවා නම්, කාලේ නාස්ති නොකර එයාව රවට්ටන්නේ නැතුව ඒ කාලෙන් උපරිම ප්‍රයෝජන අරගෙන එයාට ඒක කියන්න.
0: හිතමුකෝ කාගේම හරි කෙනෙක්ගේ ආදර කතාවක් එයාට නොහිතපු වෙලාවක නොහිතපු හේතුවකින් තහිමි වෙනවා. එයාට මොනතරම් හිතට ඒක දැනෙනවා ඇද්ද?
1: මිනිස්සු ආදරය කරන කෙනෙක් විශේෂයෙන්ම එයාගේ ආදරය මගහැරුණොත් එයා වැටෙයි උපරිමයටම. එයා එක හැම තැනම හොයන්න පටන් ගනී. එයා මතක එක්ක ජීවත් වෙන්න පටන් ගනී.
0: ඒක හරි. ආදරය මගහැරුණාම මිනිස්සු එක එක තැන්වල ඒක හොයනවා. සමහර තැන්වල ඒ වගේ වහම්බ වෙනවා. ඒත් සමහර වෙලාවට අපි ඒ වගේ කියලා හිතලා ආදරයේදී මුලා වෙනවා. අද අපි පෝස්ට් එකන්නේ එක. ඉතින් ඒකට කමෙන්ට් එකක් තියන්න. ආදර රේකාන් සීතෙෆිම් අපි ෆේස්බුක් ෆෑන් පේජ් එකට එන්න.
1: එහෙමත් නැත්නම් 0711 98294 අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් එවන්න.

0: ඔබත් ඒලවලවසන් ක්ලාසස් වෙත NIBM the City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011732000 NIBM the City University the place to be
1: හිනාවෙන්න මෙන්න වෙලාව
2: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන්ට ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපිව හූර්ලා අරගෙන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දාන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම
6: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි
8: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස්
9: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
11: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
12: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
0: ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් PLC.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි වේ වේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
4: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
0: සින්දු සියත
4: ගියත් සැපයි දවලේ.
2: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
0: අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ
0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.

0: ජීවිත ලස්සනම දවස් තිබ්බේ තුෂී එක්ක. මං දන්නවා ඒක තමයි මං ජීවත් වෙන්න ආසම කාලේ.
1: මචං කෝ මචං එනවා කිව්වට ආවේ නෑ නෝයා.
0: වැඩක් කොටන බං නිකන් එන්න බෑන ඉතින් සල්ලිත් එපැයි.
1: අයියෝ කිව්වනම් මං දෙනවනේ.
0: රෝෂිනීට මං ආදරය කළේ ඇත්තටම එයාමට වියදම් කරපු නිසා. ඒ කාලයක් යනකොට මට ඒකත් එපා වුණා.
1: මේ මචං කසුන් මං උඹට දවස් ගාණක් මේක කියන්න හිටියේ.
0: අර මොකද්ද බං?
1: ඔබ කලබල වෙන්න එපා මේක අහලා. මේ රෝෂිනීට තහොල්ලෙක් ඉන්නවා බං.
0: අයියෝ කමක් නෑ බං. මං නම් ඒකට කැමතියි. මොකද මට බෑ බං මේ බොරුව දිගටම කරන්න.
2: ආදරේ මගේ හැරුණාම මිනිස්සු ඒක තැන තැන හොයනවා. සමහර තැන්වල ඒ වගේව හම්බ වෙනවා. සමහර වෙලාවට අපි ආයෙම මුලා වෙනවා. ඉන්න හිතුණත් මගෙන් හැරෙන්න වෙන තැන් කොච්චර නම් හම්බ වෙනවද? ආසවුණත් ආස නැති හිත් කොච්චර තියෙනවද? මං දන්නවා දවසක ඒ ආදරේ වැට මුණ ගැහි. ඒ වෙනකන් ඔයා දරාගෙන ඉන්න.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීලිවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76844497 කොන්දේසි සහිතයි
4: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
6: ලස්සන ගැන වැඩියම වද වෙන්න
7: ඕනේ
6: නෑ දැන් මේ සැන්ඩි ඉන්නේ.
7: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
6: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරන්න දෙන්නේ.
8: ඩාඩං. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට. තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
7: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: යප පොකට් මනී.

0: ආදර රේඛා අහගෙන ඉන්න දැන් වෙලාව රැයටයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: පහුවෙලා විනාඩි 7යි දැන් වෙලාව.
1: ජීවිතේ අපිට ලැබීම් වගේම නොලැබීම් ඕන තරම් තිබිලා තියෙනවා. හැබැයි ලැබිලා තියෙන දේවල් එක්ක ජීවිතේ තවත් ශක්තිමත් විසරහට යන්න පුළුවන් නම් අන්න එතනදී ඔයා වෙනස් චරිතයක් වෙනවා.
0: ජීවිතේ විවිධ දේවල් වලදී අපේ වෙනස්කම් වාසියටත් සමහර වෙලාවට අවාසියටත් හේතුවක් කරගන්නවා.
1: ආදරේදී කවුරු හරි ඔයාගේ හිත රිද්දුවොත් ඔයා අඬයි, ඔයා නිහඬ වෙයි, ඔයාට මග හැරෙයි. හැබැයි ඔයා ඒ කෙනාවම හොය හොය හැම තැනම හොයන්න පටන් ගනී.
0: ජීවිතේ එහෙම වෙන එක හරිම සාමාන්‍ය දෙයක්. කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතේම කියලා විශ්වාසය තිබ්බට පස්සේ ඒ කෙනා නොහිතන වෙලාවකේ විශ්වාසය කඩලා ඈතට ගියොත් එතන ලොකු ප්‍රශ්නයක්. මොකද ඇයියා එහෙම වුණේ? ඇයියා එහෙම කළේ? මම මෙච්චර ආදරය කරද්දිත් ඇයියා මට මෙහෙම කළේ කියලා මිනිස්සු හේතු හොයනවා. හැබැයි හේතුවක් හොයාගන්න වෙන්නේ. හෙම්බත් වුණාට පස්සේ හේතු හොයලා එක්ක මිනිස්සු ආය ආදරේ කරන්න බය වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ හැමදේම දැන් ඇති කියලා හිතලා විරාමයක් සදාටම තියන්නත් මිනිස්සු කල්පනා කරනවා. මිනිස්සු එහෙම කරනවා. ඒ නිසා එහෙම කරන්න එපා. ඔබ කෙනෙක්ගේ හිතක් රවට්ටන්න රිද්දන්න හේතුවක් නැතුව දාලා යන්න කරන්න එපා. ඒක
1: හොඳම උත්තරය. නිහඬතාවය. පුළුවන් තරම් කෙනෙක් ඔයාගේ විශ්වාසය කැඩුවොත් ඒ වුණ දේ අමතක කරන්න එපා. හැබැයි හොඳින් ජීවත් වෙන්න නේද?
0: අත්දැකීම් ඇසුරෙන් ඉදිරිපත් කරන සමහර ආප්තෝපදේශ මොනවාද? ආප්තෝපදේශ දේශ මොකක්ද කියන්නේ? පසියා දැන් කියන්නේපා. අපි අද මෙහෙම එකක් කියුවේ. ආදරේ මගේ හැරුණාම
1: ස්තුති
0: මිනිස්සු ඒක තැන් තැන් වල හොයනවා. සමහර වෙලාවට ඒ වගේ කියලා මිනිස්සු රැවටිලා එහෙම තැන් වල නතර වෙනවා. සමහර වෙලාවට ඒ හින්දම මිනිස්සු මුලා වෙනවා. ඔබේ ජීවිතේ සමහර වෙලාවට මේ කියන කතාවම ඇති. එහෙම නැත්නම් ඒ වගේ දෙයක් අහලා ඇති. අපි අද ඒ ගැන කතා කරනවා මේ පැයෙත්.
1: ඉතින් ලියන්න 0711982894 අපේ WhatsApp නම්බරකට හරි ආදරේ කවුන්සියත් FM අපේ Facebook page එකට ඇවිත් අත පෝස්ට් එකකින් කමෙන්ට් එකක් තියන්න.

0: දානමට පෙර සූදානම් වෙමු.
1: මේ දවස්වල මේකෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු වැටපෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් හමාද ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මේ වනට දකින ප්‍රවණතාවය තමයි ඌව පළාතේ සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ ගණනාවක් ආශ්‍රිතව රෝගීන් චාල වශයෙන් වාර්තාවීම් පවතිනවා. මහනුවර ජාතික රෝහලේ, එවැගේම රෙකිල්ලගස්කඩ රෝහලේ, දියතලාව, වැලිමඩ ප්‍රදේශ ආශ්‍රිතව, බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව දිගින් දිගටම මේ රෝග තත්ත්වය වාර්තාවීම් තියෙනවා. මේ වනට රෙකිල්ලගස්කඩ රෝහලේ රෝගීන් 25කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. එවැගේම දියතලාව රෝහලේ රෝගීන් 30කට ආසන්න ප්‍රමාණයක්, වැලිමඩ රෝහලේ රෝගීන් 20කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා සහ තවමත් මේ රෝගීන් වාර්තාවීම් පවතිනවා.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132777.
6: ලංකාවේ එකම ඉන්ධන පිරිපහදු කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ 1. සපුගස්කන්ධ ප්‍රදේශයේ, 2. කොළොන්නාව ප්‍රදේශයේ.
7: සපුගස්කන්ධ ප්‍රදේශයේ
8: සියතස්ස කුකට්මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ මහනුවරින් වාග්ය මාධවී.
9: හරිම සතුටුයි ඇත්තටම. දෙන්නට ගොඩාක් ස්තුතියි. සියත තමා ගොඩාක් කලාවට අහන්නේ. හරිම සතුටුයි. හරි ආදරේ මම සියතට. තව තවත් දිගින් දිගටම මේ වගේ දේවල් ඉස්සරහට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම හදවතින්
10: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
11: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි, ගමයි, වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
12: සියත පොකට් මනි.
13: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
14: අනුග්‍රහය
15: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
16: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 732 1000. NIBM The City University. The place to be.

0: ජීවිතේ ලස්සනම හමුවීම් වලට අපි ගොඩක් ආදරේ කරනවා විශ්මි. ඒ නිසා අපේ ජීවිත කතාව සෑහෙන තරම් වෙනස් වෙලක් තියෙනවා.
1: ජීවිත වෙනස් වෙනා වගේම තමයි ඔයා හිතන විදිහත් තප්පරෙන් තප්පරයට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනස්කම් වෙනස් වීම ඔයා හිතන විදිහ නරකට වෙනස් කරන්න එපා.
0: ජීවිතේ ජීවත් කරද්දී අපිට හුඟක් දේවල් වෙනුවෙන් කාලය වැය කරන්න බෑ. හැබැයි අපි ආදරය කරන අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් අපි කාලය වෙන් කරනවානේ.
1: අනිවාර්යෙන්ම. අද අපි කතා කරේ ආදරේ මගහැරුණම මිනිස්සු ඒක තන තන හොයනවා. සමහර තැන්වල ඒ වගේව හම්බෙනවා. සමහර වෙලාවට අපි මුලා වෙනවා කියලා.
0: එතකොට දිල් මෙන්න මේ මෙසේජ් එකක් කියවලා තියෙනවා. 0711 2 4 ඒ කතාව ඇත්ත. මොකද මට පණ දෙවනි කළා ආදරේ කරපු එයාව. මාත් එහෙම ආදරේ කරපු එයාව. මට එක වෙලාවක නැති වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඒක අපි දෙන්නගෙම දෛවය. ඊට පස්සේ මම සෑහෙන්න අනිත් අයගෙන් එයාව හෙව්වා. ගොඩක් තන්වලදී මම රැවටුණා. තාමත් එහෙමයි. දැන් නම් මං එයාව වෙන අයකින් හොයන්න යන්නෙත් නැහැ. වෙන අයගේ ආදරයක් හොයන්න යන්නෙත් නැහැ. පුළුවන් තරම් කාලයක් මෙහෙම ඉන්න බලනවා.
1: ඔයාට පුළුවන් දෙල්මි.
0: වෙනස් වෙන්න පුළුවන්.
1: අනිවාර්යෙන්ම. එතකොට අපේ ඉසුරු මංචනායක කියනවා, හරියට ආදරය කරලා රිදුන මනුස්සයෙක්ට ආයෙ කොච්චර කවුරු ආවත් කලින් ආදරේම ඒ තරමට දෙන්න හිත හදාගන්න බැරුව පිච්චෙනවා 3-35. එහෙම තම ආදරේ දන්න අයකේ පපුව රිදුවම පිච්චෙනවා දනවා. උහුලන්න බැරිම වේදනාවත් ඒකම තමයි කියලා.
0: ඇත්ත ඒ කතාව. ජීවිතේ එහෙම තමයි. ඉතින් අපිත් පොඩි බ්‍රේක් එකක් ගන්නවා. දවස් 3කට පස්සේ ආයෙත් සඳුදා රෑ 7 වෙනකොට අපි දෙන්න එනවා ඔබ හොයාගෙන.
1: අපිට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මේ නිෂාන් අත්තිරියගෙන්.
0: ඔකේ.
1: ඇ කියලා තියෙනවා සින්දු ටික ලස්සනයි, දවසේම මහන්සිය නිවිලා යනවා කියලා. තැන්කියු.
0: සින්දු දාන දෑතට දෙවි පිහිටයි.
1: දෑත 4ටම.
0: දෑත 4ටම.
1: 6ටම 7ටම 8ටම.
0: චර ගොඩක් ගන්න. ස්ටේෂන් එකේ මිනිස්සු සින්දු දානවා කියලා හිතුවා.
1: නෑ නෑ නෑ. ඒ 4ටම.
0: බුදු සරණයි. එහෙනම් බව නිෂාන්.
1: මං විශ්මි. ඔබට සුබ රාත්‍රි.

0: ඇත්තු වේදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: ලස්සන ගැන වැඩියම වද වෙන්න
2: ඕනේ නෑ.
1: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
2: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ
1: නෑ. වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරද්දි
3: තියෙන්නේ. ලා මකල

0: දැන් වෙලාව රෑ 9යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: දානමට පෙර සූදානම් වෙමු. මේ දවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳුවැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනුත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා.
1: මෙනින්ජයිටිස් නොහොත් මොළේ වුණ රෝගී තත්ත්වය සාමාන්‍ය ශ්‍රී ලංකාවේ වසරක් පාසා බෝ වෙන රෝගයක් හැටියට වාර්තා වෙන තත්ත්වයක්. වෛරස්, බැක්ටීරියා, සමහර දිලීර වර්ගවලිනුත් පුද්ගලයන් අතර පැතිරෙන්න පුළුවන්. මේ කාලයේදී රෝගීන් ප්‍රමාණය රසායනාගාර වාර්තාවලින් තහවුරු කරලා තියෙන විදිහට වෛරස් එකකින් බෝ වෙන මොළේ වුණ තත්ත්වයක්.
0: අවධානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
2: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
3: සෙන්ඩි, ආස්ටෝරිය, මාෂි, විෂ්මි.
2: මට පෝයාව
3: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
2: අන්නා කලින් කියන්නේ පැයි
0: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
4: Feel the hot and spicy with Sudu Kochi.
2: අහන්න හවස දෙකට සතිය දවස් වල.
5: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
2: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
8: ඩාඩී මහන්සියෙන් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
9: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
10: 8.2 0.4

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන්ගල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. CFM Breakfast Drive.
5: අනුග්‍රහය. රට
6: පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වෙන්නේ.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සික ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: රුපියල් මිලියන 31 සිට සියුනුව පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
0: ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC.

98.4 මෙගාවාට්ෂියට සියත FM.

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩී විරන් නැදෙන ස්තරම් තැනක් රන් කොමුල ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ලස්සන ගැන වැඩියම වදවෙන්න
4: ඕනේ නෑ
3: දැන් මේ සැන්ඩි ඉන්නේ
4: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ
3: වෙනස් කරන්න ඕනේ මූණම අයින් කරද්දි
5: ලා මකලෝ සහ

0: වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

මම නුවර පලාතෙන් තමයි අද රෑදාහයයි ගීදායයි මේ ලස්සන වැඩස්ථාන සහභාගි වෙන්නේ. කන්ද උඩ රටින් සෙන්කඩ ගලින් මගේ ගම හන්තාන කඳුපන්තියට හරිම ළඟින් තියෙන සීතල ගම්මානයක් තමයි මගේ ගම. කාලෙකට ඉහතදී එක්තරා රියලිටි තරඟකින් මම මේ සංගීත කරලියට එළිය දැක්කා. පුංචි කාලේ ඉඳලා මියුසික් කරාට, පුංචි කාලේ ඉඳලා මියුසික් ඇහුවට ඉතින් එළිය දැක්කේ ඔයාලව මම අඳුරගන්නේ මෙන්න මේ රියලිටි ප්‍රෝග්‍රෑම් එකකින්. හැබැයි ඒ 2008 විතර. සමහර අය ඒ කාලේ දැන් ඉන්න හීපදිලත් නැතුව ඇති. මගේ ආසම ඉන්ස්ට්‍රුමන්ට් එක මැන්ඩලින් එක. මම නලින්ද රණසිංහ.

මං ඉස්සරම තෝරගත්තේ මගේ ආදරේ කටුසටහන් කියන ගීතය. මේ සින්දුව ලියවෙන්නේ මාධව හේවාව සමගින්. සංගීතයත් එයාගේ. කාලෙකට ඉහතදී මට කතා කරා, මචං මේ වගේ සින්දුවක් ඔයාට ගැලපෙනවා, වගේ වොයිස් එකට මේ සින්දුව හරියයි කියලා හිතෙනවා, මොකද කියන්නේ ට්‍රයි කරලා බලමුද කියලා. ඔන්න ඔහොම ආරාධනයක් ආවා මේ ගීතේ කියන්න. ඉතින් ගිහිල්ලා සින්දුව බලලා ඔක්කොම කරලා බලපුවාම හරිම ලස්සන සින්දුවක්. ඉතින් මං කිව්වා වගේ මගේ හන්තානේ තියෙන ලස්සන තැන් කීපයක ඕකේ රූප රචනය අපි පටිගත කරා. ඉතින් දැන් ලස්සන හිට් එකක් විදිහට මං කොහේ ගියත් මේ සින්දුව හැමෝම මගෙන් මේ සින්දුව කියන්න කියලා ඉල්ලන සින්දුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මං හරි ආදරය කරන ගීතයක්. ගීතේ ඉතින් හැමෝම කතා කරන්නේ ආදරේ කටුසටහන් කියපුවාම ඉතින් මොකද්ද මචං මේකේ තේරුම කියන්නේ. කටුසටහන් කියන්නේ අපි නිකන් විභාගයට ගන්න කටුසටහනන්නේ. මේකයි ආදරේ අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා. හැබැයි අලුත් වචනයක්, අලුත් නිර්වචනයක් දීලා තියෙනවා. ආදරේ තියෙනවා කටුසටහන්. ආදරේ කියන්නේ සමාජලාවට විභාගයක් වගේ තමයි. මේකේ තියෙන වැරදි, වැරදුනහම හදාගන්න විදිය, චුට්ටක් ටෙස් කරලා බලන විදිය, මේ වගේ දේවලුත් ආදරේ ඇතුලේ තියෙන්න පුළුවන් නේද කියන අපි කතාවට මේක ඒ දවස්වලම ලක්වෙන්න පටන් ගත්තා. කොහොම වුණත් ආදරේ මතක සටහන් කියන එක තමයි මේ ආදරේ කටුසටහන් කියන

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නලින්ද රණසිංහ.
2: රෑදායයි ගීදායයි මේ වැඩස්ථාන් මම නවවෙනි සිින්දුව විදිට මන්තෝරගන්නේ තනි වෙන්නට මගේ ලොවේ. මගේ පුංචි කාලින්දලම මේක මගේ ජීවිතයට බද්ධ වෙච්ච සිින්දුවක්. ගොඩාත් තැංගොල මගේ මැන්ඩලින් එකත් එක්ක මම යන හැම තැනදිම හැමගෙනා මේ සිින්දු ඉල්ලන්න ගත්ත සෑන කාලයක්. හැබැයි මැන්ඩලින් එක මගේ අතට එන්නත් කලින් මේ ගීතය මගේ ජීවිතයට මුල් බැහැව සිින්දුවක් වුණා. එක මතකයක් තියෙනවා, මම ඉස්සරෝම්ගේ උඩුවෙල මහාවිද්‍යාලය කියන ඉස්කෝලෙට ඉස්කෝලෙන් මං අයිගෙනකොට මගෙත් එක්ක ආදරය කරපු මගේ දමයන්ති මං ඉස්කෝලෙන් අයිගෙනවා දිහා මට තාමත් මතක තියෙන්නේ. එයා මං ඉස්කෝලෙන් මං යනකොට දැන හිටපු අරලී ගහලඟට වෙලා මගේ දිහා බලන් හිටපු එක. හැබැයි දුක හිතන්න එපා යාළුවෝ, දැන් එයා මගේ බිරිඳ. මං එයාව අතහැරියේ නෑ ඉස්කෝලේ අතහැරියාට. හැබැයි ඉස්කෝලෙන් සමුගන්න කලින් සින්දුවක් කියන්න ඕන කියලා මගේ යාළුවෝ කතා කරපුවා. මම සින්දුව කියලා තියෙන්නේ මෙන්න මේ සින්දුව. ඒක මට මේ ළඟකදී මගේ බිරිඳ තම මතක් කරේ. ඒක තරම්ම මේ සින්දුව මගේ ජීවිතයට බද්ධ වෙලා තිබ්බා.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නලින්ද රණසිංහ.
2: අටවෙනි සින්දුව මං හරිම ආදරය කරන ගීතයක්, මදු මල ලෙස මගේ ප්‍රියාද. මේක කියන හරිම ලස්සන වචනයක් තමයි.

හරිම ආසවචනය තමන් ඔය පරිවි රජිනිය කියන එක. ඒ කියන්නේ තමන් ආදරය කරන ලෝකේ වැඩියෙන් ආදරය කරන කෙනා කියලා කිව්වොත් ඒත් වැරදි නෑ. මේ වගේ ගෞරවාන්විත වචනයක් දෙන්න පුළුවන් නම් ඒක හදවතට මාර ලස්සනට හදට ඇතුළටම වදින වචනයක් තමයි පරිවි රජිනිය කියපුවම. ඒක කියනකොට තමයි සින්දුවේ ඒ හරිම ආතල් එක එන්නේ.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නලින්ද රණසිංහ.
2: රෑදායයි ගීදායයි මම හත්වෙනි සින්දුව විදිහට තෝරගත්තේ මගෙම ගීතයක් සඳදිය ගලා හැලි. මේ ගීතය ලියන්නේ සත්සර කසුන් පතිරණ දුලිප් මිරෙන්න තමයි මේකේ මියුසික් කරේ. ඉතින් මොකද්දෝ හැඟීමක් තියෙනවා මේ ගීතය ඇතුලේ. ආදරයේ දෙක විරහවද්ද කියන දෙක අතරේ මේන් දෝලණය වෙන තැන් කීපයක් තියෙනවා මේ ගීතේ. කොහොම වුණත් එලිමන් වේදිකාවේ නම් මේ ගීතය කියන්නේ නැති තරම්. හැබැයි ඉන්ඩෝ ෂෝ එකක නම් අනිවාර්යෙන් මේක කියන්න තු බහින්න දෙන්නෙම නැති අමුතු ගීතයක්.

දවසක් මේ ගීතය කියනකොට මොන රාගල පැත්තේ සන්දර්ශනයක මේක කියනකොට ඉස්සරහාමින්න හරි ලස්සන කොල්ලෙක් හොඳ හැඩි දෙඩි කොල්ලෙක් ඉස්සරහාමිඳලා මේ ගීතය මගෙත් එක්කම කියනවා. මම පස්සේ එයාව ගත්තා වේදිකාවට. යෞවන සමීන්ද්‍ර කියලා දැන් මගේ හොඳ යාළුවෙක් එයා. ඉතින් බලපුවාම හොඳ මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් ගීත ලියන කෙනෙක්. ඉතින් දැන් මගේ හොඳ යාළුවෙක්. ඉතින් මට අමතක වෙන්නේ එයා හරි ලස්සන කතා ටිකක් කිව්වා. මචං මේ සින්දුවේ තියෙනවා අමුතු විරහාවක්. ඒ විරහාව හරි ලස්සන වචන වලින් දීලා තියෙනවා. සඳදිය ගලා හැරෙනවා, පාළුව දැනෙන විදිය, ඒ වගේ ලොකු කතා ටිකක් ලස්සන වචන ටිකක් මේක අස්සේ තියෙනවා. ඉතින් ආදරේ හිත පුරාම පිරිලා ඉතිරිලා ගියාම ඊට පස්සේ දැනෙන්නේ සමහරට විරහ වෙන්න පුළුවන්. ඉතින් විරහව ආදරේ පිරිලා ඉතිරිලා යන හිතකට විරහව දැනෙනකොට ඒකත් දැනෙනවා හරි ලොකුවටම. දරාගන්න බැරි ගානටම ඒකත් පිරිලා ඉතිරිලා ගිහිල්ලා හරිම දරුණු මතකයන් බවට පත් වෙන්නේ, ජීවිතයේ දරුණු අත්දැකීම් විදිහට පත් වෙන්නේ ඔන්න ඔය විරහවම තමයි. හැබැයි ගොඩාක් අයට තියෙනවා හරි කාලෙත් ගත වෙලා ගියාට පස්සේ ඒක ගොඩාක් අයට ඒක සුන්දර මතක බවට පත් වෙනවා. ඒ දරුණු විරහව කාලෙකදී සුන්දර අතීත මතක සටහන් විදියට අපේ මතක පොතට එකතු වෙනවා.

0: කතා තිබයින පුරා රැදායයි කීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නලින්ද රණසිංහ.
2: මන් තෝරගත්තා හයවෙනි සින්දුවට රැදායයි ගීදායයි හයවෙනි සින්දුවට. මෑතකදී මට හම්බුණ හරි ලස්සන හදවතක් තියෙන ගායකෙක්, ඔයාලගේ හදවතේ ගායකයා චාමර වීරසිංහ මට දුන්නා මට ජීවිතයට වටින වැඩක් නැහැ කියලා. ඒකේ වටිනාකම වචන වලින් කියන්න බැරි තරම් වටින තෑග්ගක්, මැන්ඩලින් එකක්. ඉතින් චාමර මචං මේ මට වැඩ දෙන්න තෑග්ගක් තියෙනවා කියලා මගේ නම්බර් එක හොයාගෙන මට කෝල් කරලා ඉතින් දුන්න මේ තෑග්ග. ඒක මට මාර වටිනාකමක්. ඉතින් මං හරි ආස කරන ගීතයක් තමයි චාමරගේ රෝසපිති අතුරාලා සින්දුව. ඉතින් ෂෝවල ගොඩාක් මම මේ ගීතය හරි ලස්සනට මං ආදරෙන් ආසාවෙන් කියන ගීතයක්. මොකද මගෙත් එක මුළු ක්‍රවුඩ් එකක්ම මේ ගීතය සිං කරනවා. මං එකට හරි ආසයි. ඔන්න චාමරට, මගේ හදවතේ ගායකයාට, ඔයාගේ හදවතේ ගායකයාට

0: ගොඩක් මේ සින්දුව කියද්දි කොල්ලු කෙල්ලෝ ඉස්සරහා අපේ සංදර්ශනවල ඉස්සරහා බලන් ඉන්නවා, ෆෝන් එකේ ටෝච් එක ඕන් කරගෙන ලස්සනට ඒක පෙන්න වනවන බලන් ඉන්නවා. ඉතින් ගොඩාක්ම බලන් ඉන්නේ. අපි හිතුවොත් එහෙම මේක බලන් ඉන්නේ කොල්ලෝ කෙල්ලෝ කියලා. නෑ, මේකට ආස නැති කෙනෙක් නැති තරම්. ඉතින් මොකද මේ සින්දුව අහනකොට ලස්සන ආදරයේත් එක්ක තියෙන හීනෙකට අපේ ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඒකට වයස ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් වයසින් මූකුරා ගිය කෙනෙකුටත් ආදරයේ මතක නැති වෙන්නේ නෑ. ඉතින් ඒ ආදරයේ මතක, ආදරයේ කඩු සටහන් ගොඩක් තියෙන අය අනිවාර්යෙන් ඉස්සරහ හරිම ආසාවෙන් හරිම කෑදරකමින් මේ සින්දු දිහා බලන් ඉන්නවා මම දැකලා තියෙනවා. මේක තමයි ආදරය ගැන ලියවිච්ච මන් දකින ලස්සනම ගීතයක්.
1: අංක

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නලින්ද රණසිංහ.
2: රෑදායයි ගීතායයි මේ ගීතය මම තෝරගන්නකොට මට ඇත්තරම මේ ගීතය හම්බුනේ ඉස්සරෝම වචන ටිකක් ඊට පස්සේ මෙලඩි එකක් එක්ක හදපු ඩමි එකක්. ඩමි එකක් කිව්වම නිකන් අපි හිතුව මෙහෙම එකක් කියලා නිකන් මේ වගේ සින්දුවක් තමයි කියන අයිඩියා එකක් ගන්න පුළුවන් පොඩි සින්දුවක් ට්‍රැක් එකක්. මේකෙ තිබ්බ ලස්සන වචන ටිකක්

ලස්සන වචන ටිකක් තිබ්බා. ඉතින් සමන් චන්ද්‍රනාත් වීරසිංහ තමයි මේක ලිව්වේ. සරත් දිල්ලිස් තමයි මේක සංගීතවත් කළේ. මේ සින්දුව ප්‍රචාරය වෙලා ටික කාලයකට පස්සේ සතියක් දෙකක් යනකොට මේ සින්දුව ලංකාවේ ගොඩාක් ජනප්‍රිය සින්දුවක් බවට පත් වුණා. එතකොට මට එක එක ඇමතුම් වෙන්න පටන් ගත්තා. ලංකාවේ ඉන්න ගොඩාක් මේ සින්දුවේ තියෙන නම තියෙන ගෑන ළමයි ගොඩක් මට ඇමතුම් දෙන්න පටන් ගත්තා. අයියේ කොහොමද ඉතින් ඔයාගේ සින්දුව ලස්සනයි මෙන්න මෙහෙම මෙහෙම. ඉතින් ගොඩක් අය ඒ අතර හිටියා. සමහර අයගේ කතාවලින් මට තේරුණා ඉතින් ඒගොල්ලෝ මට ආදරය කරනවා කියලා තේරිච්ච තැන් ගොඩාක් තිබ්බා. ඔය අතරේ හිටියා ඔය නමම තියෙන ගෑන ළමෙක්, ටිකක් වැඩියෙන් මගෙත් එක්ක කතා කරන ළමෙක්. ටිකක් අමාරුවෙන් තමයි ඒ ළමයා කතා කරන්නේ. ඒ කියන්නේ හිටපු ගමන් කැස්සක් එනවා, රහසින් කතා කරනවා. ෆෝන් එක හිටපු ගමන් කට් වෙනවා, කතා කරද්දි කට් වෙනවා. ඔය වගේ අමුතු කෝල් එකක් තමයි එන්නේ. ඉතින් මේ නම තියෙන ගෑන ළමයි ගොඩක් අතරින් මට මේ කෝල් එක ඇත්තටම විශේෂ කෝල් එකක් වුණා. කාලයක් යනකොට මේ ළමයා මාසයක් දෙකක් කතා නොකර හිටියා මට. ඉතින් ඇත්තටම මටත් හිතුණා මං මේ කෙල්ලට මං ආදරය කරනවද කියලා. විරහවක පොඩි හැඟීමක් මටත් එන්න පටන් ගත්තා ඇත්තටම. කොහොම වුණත් ටික කාලෙකින් ආයෙත් මේ ළමයා මට අර විදිහටම කතා කරා. හැබැයි චුට්ටක් හොඳට ජවයක් ඇතුව පණ තියලා කතා කරා මේ ළමයා. ඉතින් මං ආ කොයිද හිටියේ, ඇයි මේ කතා කරේ නැත්තේ කියලා මං ඇහුවා. ඊට පස්සේ ඉතින් ලොකු විස්තරයක් කියන්න හදනවා, කියන්නේ නැහැ. මම ගිහිල්ලා එක දවසක් මට කෝල් එකක් ආවා, අයියේ මම ඉන්නේ හොස්පිටල් එකේ ඉන්නේ, මට ටිකක් අමාරුයි කියලා. ඉතින් ඒ කෝල් එක කට්ටුනා. ඊට පස්සේ කෝල් එකක් ආවා ඒ ළමයාගේ නංගිගෙන්. එයා කෝල් කළා තමයි මට කිව්වේ, අයියේ නලින්ද අයියේ මගේ අක්කා තමයි අර කතා කරේ ඔයාට, එයා දැන් හොස්පිටල් එකේ ඉන්නේ. මම ඉතින් ටක්කල ඇහුවා ඒත් එක්කම අයියාට මොකද වෙලා තියෙන්නේ කියලා. ඇයි ඔයා දන්නේ නැද්ද එයාට කැන්සර් එකක් තියෙනවනේ කියලා. අනේ ඉතින් මං මොකද්ද දෙන උත්තරේ කියලා මට හිතාගන්න බැරි වුණා. මට තේරෙන්නේ නැතර මොනවා කියන්නේද කියලා. බලවාම මේ අක්සෑන කාලයක් තිස්සේ මේ ප්‍රශ්නෙන් පිළිකාවක් එක්ක තමයි මට කතා කරලා තියෙන්නේ. ඉතින් කාලෙකට පස්සේ ඒ කෝල් එක ආයෙත් මට ආවා ඒ ළමයාගෙන්. අයියේ නලින්ද අයියේ මං ඔයාට ගොඩක් ආදරෙයි, ඒත් මට මේක කරන්න දෙයක් නැහැ. මං ඔයාව හම්බ වෙන්න ට්‍රයි කරා, සෑහෙන්න උත්සාහ කරා, හම්බුනේ නැහැ. කොහොමාරි හොමෝම ගිහිල්ලා මට ඒ ළමයා දකින්න හම්බුනේම නැහැ. අන්තිමේද එක සංදර්ශනයක මම මේ ගීතය සිං කරන්න වේදිකාවට ගොඩ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මෙන්න මේ ළමයාගෙන් මට කෝල් එකක් ආවා. ඒ ආවේ ඒ නම්බර එකෙන් ආවට ඒ ළමයා නෙවෙයි කතා කරේ, ඒ ළමයාගේ නංගි අඬන තමයි කතා කරේ. අයියේ සඳුනි නැති වුණා. සඳුනි කියන ගීතයත් එක්ක බද්ධ වෙච්ච කතාවක් ගොඩ නැගුණා. හැබැයි සින්දුව ආවට පස්සේ

0: දායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නලින්ද රණසිංහ.
2: අවුරුදු 20-21 විතර එනකොට මට සිද්ධ වුණා මගේ දමයන්ති එක්ක ගෙදරට හොරෙන් විවාහ වෙන්න. ඉතින් මේකට සැලසුමක් හදන කාලයක් ආ. ඉතින් අපි දෙන්න කතා වෙලා ඉන්න තැනක් හොයාගෙන බොහොම අමාරුවෙන් රුපියල් 200ක් මගේ අතේ තියාගෙන රුපියල් 20ක් මගේ දමයන්ති අතේ තියාගෙන අපි දෙන්න ගෙදරට හොරෙන් පැනලා ගියා. එතකොට මට අවුරුදු 21යි. දමයන්තිට අවුරුදු 20යි. ඉතින් හරිම සුන්දර කාලයක්. කොච්චර වගකීමක් ජීවිතේ තිබ්බත් මට දැනුණා මම දිනුවා කියලා. මොකද මේ ආදර කතාව ඇස්සේ තිබුණෙම බාධකමයි. මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් ඒ කාලේ කොච්චර දරුණු කතාවක් වුණත් ඒක එකින් එක අතීතයට එකතු වෙන මිහිරි මතක විදිහට එකතු වෙන දේවල් සිද්ධීන් ටිකක් හරිම ලස්සනට මතක් කරන්න පුළුවන් කාලයක් අනිවාර්යෙන් එනවා ලස්සන ආදර කතාවක. ඉතින් මටත් ඒ වගේ ඒ කාලේ එක හරිම අමාරුවෙන් විඳගත්තට දැන් හරිම ලස්සනට මතක් කරන්න පුළුවන් ආදර කතාවක් තමයි ඒක. එදා මං එයාත් එක්ක මෙන්න මේ සින්දුව කිව්වා ගිහිල්ලා
1: අංක 4

0: 98.4 මෙගාවාට්ෂයට සියතා FM රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නලින්ද රණසිංහ.
2: තුන්වෙනි ගීතයට මම තෝරගන්නවා මගේ පාසල් කාලේ තව මතක සටහනක් තියෙන ලස්සන ගීතයක්. ඉස්කෝලෙන් මං අයිංගලා යන දවසේ මං කිව්වේ මට සින්දුවක් කියන්න සිද්ධ වුණා කියලා. ඉතින් ඒත් එක්ක මේ ගීතයත් මම එදා ගායනා කරා. පන්තියේ එක කොනක එක්කෙනෙක් බලන් ඉන්නවා, හරිම ආසාවෙන්, හරිම ආදරෙන්, හරිම දුකෙන් බලන් හිටියා. හැබැයි මගේ පන්තියනේ මට පාට පන්තියක. ඒ තමයි දමයන්ති. ඒ තමයි මගේ දැන් බිරිඳ දමයන්ති. මේ ගීතේ මම එදා ගායනා කරේ භද්‍ර යෞවනයේ ඉන්න

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නලින්ද රණසිංහ.
2: මේ ගීතය ෆිරාජ් පෙරේරා තමයි මට හදලා දුන්නේ. සත්සර තමයි ලියලා දුන්නේ. ඉතින් මේකත් මගේ ජීවිතය වෙනස් කරපු මාර සින්දුවක්. ඇත්තටම කිව්වොත් තාමත් මේ සින්දුව නැත්කොඹ බැරි සින්දුවක්. හරිම ආසයි ඒ සින්දුවට. මොකද අලුත් පරම්පරාව, ඒ කියන්නේ 2000න් පස්සේ ඉපදුන අය හරිම බොක්කෙම වැළඳගත්ත සින්දුවක් මේක. ඒ වගේ වචන ලස්සන, හරිම වචන ටිකක්, හරිම ලස්සන වචන ටිකක්. මේ වගේ ඒවා

0: 11:00 විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: දානමට පෙර සූදානම් වෙමු.
1: මේ දවස්වල වේගෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු වැටපළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහාමාත්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මේ වනට දකින ප්‍රවණතාවය තමයි ඌව පළාතේ සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ ගණනාවක් ආශ්‍රිතව රෝගීන් ශාල වශයෙන් වාර්තාවීම් පවතිනවා. මහනුවර ජාතික රෝහලේ, ඒ වගේම රෙකිල්ල ගස්කඩ රෝහලේ, දියතලාව, වැලිමඩ ප්‍රදේශ ආශ්‍රිතව, බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව දිගින් දිගටම මේ රෝග තත්ත්වය වාර්තාවීම් තියෙනවා. මේ වනට රෙකිල්ල ගස්කඩ රෝහලේ රෝගීන් 25කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දියතලාව රෝහලේ රෝගීන් 30කට ආසන්න ප්‍රමාණයක්, වැලිමඩ රෝහලේ රෝගීන් 20කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. සහ තවමත් මේ රෝගීන් වාර්තාවීම් පවතිනවා.
0: අවධානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
3: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න Global University Partners 0.7192.7.2.7.27.77.
5: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
6: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාර්ෂි, විෂ්මි.
5: මට පාවයව
6: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
5: අන්නා, කලින් කියන්නේ ෆේ.
0: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
7: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
5: අහන්න, හවස දෙකට සතිය දවස්වල.

0: මේ දෙකක් දාගෙන ඉන්නද?
1: ඇයි කන් දෙක පුරවල කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා
3: සින්දු සිත.
2: ගියක් සැපයි දවලේ.
4: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
3: අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලුතිලි සිල්ලාරේ අංචාත්තාරේ
3: තිලකවර්ධන ටෙක්ස්ටයිල්.

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවි රන් නැදෙන ස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනී.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ
2: කමුකොකේ
1: හෝ ප්‍රේක් නැවගේ
2: පතිමුරේ සුන්ස් ෆ්‍රයිනේ මචං අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින

0: දෙකෙන් 98.4
1: පාන් නෑවගේ
2: කමුකුකේ
1: ඕ ෆ්‍රේක් නෑවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයිනෙ මචං
2: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන්නවගේ කමුකොකේ
2: ඕප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
1: සුන්ස් පයින මචං
2: අදවිතරයි සිකුරාදා
0: සියතා දෙව.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක්

சதகம் சீர்த்த போதி சம்பாரே புரண்டா வூ மகா போசதானன் வகன்சே එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේකවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

ප්‍රතිභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන් ශ්‍රවණය කිරීමෙන් දර්ශනය

රජතුමාණන් විසින් රන් පතිකලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Money. පහේ විනාඩි 23යි වෙලාව. Good morning Mashi.
1: Good morning Ravishka.
0: ඔන්නද සිකුරාත දවසට ඇවිල්ලා ඉන්නේ. මේ මාසේ හරියටම දවස් පහක් කියලා තියෙන්නේ. සතියක් ඉවරයි. විසක් එකත් හෙමින් ඉවර වුණා. පොසොන් එකට ලෑස්ති වෙන්න. ඉතින් තව දවස් සෑහෙන්න තියෙනවා.
1: ඔව්, ඉතින් කාලයත් ඉක්මනින්ම ඉස්සරහට අරගෙන ගියා අපිත් එක්ක. ඉතින් ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන්නේ නැති. හැබැයි ඉතින් අපි නම් වෙනස් වෙලා නැහැ. අපි පොකට් මනි මේ විදිහටම අරගෙන ඇවිල්ලා තියෙන්නේ.
0: හරි ගා පොඩ්ඩ හතර දෙනෙක් ඉන්නවා. අම්මා කෙනෙක් ඉන්නවා. අද තර්ක කරන්න බලමු කොහොමද ප්‍රශ්නවල උත්තර දෙන්නේ. මොනවද අපි අහන ප්‍රශ්න කියලාත් බලාගෙන ඉන්න පුළුවන්.
1: ඉතින් තමන්ගේ දැනුමත් වැඩි කරගන්න මෙතන ඇත්තම හොඳ තැනක්. ඒ නිසා අපිට મેસેජ් එකක් එවලා තියන්න. බිඳ 714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. 6 වසර ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. එවන්න අපිට મેસેජ් එකක්. නංගිල මල්ලීලාට පුළුවන් ඉස්කෝලේ යන ලෑස්ති වෙන අතරතුරේ අම්මා ගැරි තාත්තා ගැරි ෆෝන් එක අතට අරගෙන අපිට મેસેජ් එකක් එවන්න.
0: එහෙනම් මේ සිද්ධුව හරි වර වෙලා අද දවසේ පළවෙනි තරක් කරුවත් එක්ක කතා කරන්න ලෑස්ති. මම රවිෂ්ක.
1: මම ආශි.